ජීවිතයට අතිවන බලපෑම්, ගැහැට විවිධ පීඩා දුක්කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨාරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටමත් යහපතක් සෙතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ, නැකත් දෝෂ, භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සෙතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා. අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

0: අපි දැන් සුභාසිංසන පැදි ශ්‍රවණය කරමු.
1: සෙනසුමීරන් දොරටු ඇරිලා ලෝ සතුන් සිත් සිසිල්වේවා. සියලු දුක් දුම් නසිඳේවා. දහම් සුවඳින් හද නිවේවා. ගැටලු ඉඳ හිට නැගෙන තරමට

හැම දිනාටම සැප ලැබීවා. වැරදි අදහස් නපුරු සිතුවිලි මිත් සිසිල් බලයෙන් මැකේ.

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය
1: නරසීහ ගාථා

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: මහපොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවරදිතේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකයේම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුභ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත, සාන්තිය, ආරක්ෂාව, රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදාකර ගන්න.

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝදිනන පුංචි යපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලිය
2: සුදුල ගුවන් විදුලිය

0: යහපත් දරුවාට ශාප කළ අයහපත් මවට සිදු වූ විපාකය. පෙර එක දවසක රේවත ස්වාමින් වහන්සේ ගංගා නදී තීරයේ සමවත් සුවයෙන් වැඩ සිටිනවා. මෙන්න මේ අවස්ථාවේ මේ ස්ථානයට එක්තරා ප්‍රේතියෙක් පැමිණෙනවා. මේ ප්‍රේතිය පැමිණිලා උන්වහන්සේගෙන් බීමට පැන් දෝතක් ඉල්ලනවා. පිංගුතුනි, මේ ස්වාමින් වහන්සේ ප්‍රේතියගෙන් අහනවා, මේ තරම් සිහිල් දිය ගලාගෙන යන ගංගාවක් අසලම ඔබ ඉඳ ඒ ගංගාවෙන්ම පැම්බොන්න පහසුකම තිබියදී ඇයි මගෙන් ඔබ පැන් ඉල්ලන්නේ කියලා. එවිට පින්වතුනි මේ ප්‍රීතිය පිළිතුරු දෙනවා, අනේ ස්වාමීනි, මේ ගඟේ ගලාගෙන යන ජල දහරාව මම පැන් ටිකක් අරගෙන බොන්න ගත්තාම ඒව සේරම මට ලේ බවට පත් වෙලා පේනවා. ලේ බවට පත් වෙනවා. එනිසා ස්වාමීනි, මට පැන් දෝතක් දෙන්න, දිය පිපාසාව සංසිඳුවා ගන්නට කියලා. පින්වතුනි, රේවත හාමුදුරුව ඇයගෙන්ම විමසන්නට වුණා, මේ කාරණාව මෙහෙම වීමට කුමක්ද සිදු වුන හේතුව කියලා. මෑ මනුලොව ඉපදිලා ඉන්න කාලේ මෑගේ පුතා පිංගුතුනි උත්තර කියලා පුතෙක් සිටියා. මේ උත්තර කියන පුතා හරිම සද්ධාවන්තයි. එක දවසක් කච්චායන ස්වාමින් වහන්සේට ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව දන් දෙනවා. මෙන්න මේ දන් දෙන අවස්ථාවේ මේ පුතාගේ මව මසුරුකමින් ලෝභකමින් පුතාට බැනවදින්නට වුණා. ඔය මහාන බමුණන්ට දන් දෙන්න එපා. දන් දීමෙන් ප්‍රතිඵලයක් නැහැ කියලා නොයෙක් කරුණු කීවා. ඒව පුතා අහන්නේ නැතුව කච්චායන හාමුදුරුවන්ට ගෞරවාන්විත වූ සිතින් යුතුව දන් පූජා කළා. අම්මගේ වචනේ අහපු නැති නිසා ඇය ශාප කරනවා. ඔබ ඔය දීපු දාණය පරලොවදී ඔබට ලේ බවට පත් වේවා කියලා. පින්වුතුනි, එක පුතාට නෙවෙයි එකතු වුණේ. අම්මා මිය පරලොව ගිහින් ප්‍රේත ලෝකයේ කිපුදුනා ප්‍රේතියක් බවට පත් වෙලා ආහාර අනුභවයක් ලබා ගන්න බෑ. ලැබෙන හැමදේම, දකින හැමදේම පින්වුතුනි ලේ බවට පත් වෙලා පේන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් අවබෝධ කරගන්න, කෙනෙක් සිදු කරන පින්කම අවතක් සේරුවෙන් දකින්නට එපා. ඒ කරන පින්කම බාල විදිහට කිරීමට උපදෙස් ලබා දෙන්නට එපා. ඒ කරන පින්කම වැළක්වීමට ඔබ කටයුතු සිදු කරන්නට එපා. පින්වුතුනේ විට ඔබට එහි පාපී ක්‍රියාවේ මහා ආදීනව ඔබේ පිටුපසින් ගමන් කරනවා. එනිසා මේ පුංචි බණපදයේ ජීවිතයට එකතු කරගන්න. ජීවිතයට එකතු කරගෙන පින්දහම් සිදු කරන්න, මනස එක අරමුණක තියාගෙන ලස්සනට පින්කම් සිදු කරලා මේ සාංසාරික භව ගමන කෙටි කරගෙන උතුම් නිවනට මඟ සාදා ගන්න.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සිදුල ගුවන් විදුලි ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සිදුල ගුවන් විදුලිය සමගයි.

මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමේ යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සදහවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.

0: සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
1: හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම උතුම් ධර්ම දේශනාව සමග බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට එකතු වෙච්ච මොහොත. පින්වතුනි, අද අපි කතා කරන්නේ මේ බුද්ධ ශාසනය තුළ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට අයිති සද්ධාවෙන් පැවිදිවන්නන් අතර අග්‍රස්ථානය ලැබපු උතුම් මහරහතන් වහන්සේ නමක් පිළිබඳව. මේ මහරහතන් වහන්සේ පුදුමාකාර උත්සාහයක් දරලා පුදුම උපවාසයක් කරලා ජීවිතේ පැවිදි භාවයට පත්වෙන්න, ධර්මාවබෝධය කරා යන්න තමන්ගේ දෙමව්පියන්, ඥාතීන්, යාළු මිත්‍රයෝ එක්ක පුදුම සටනක් කරලා පැවිදි වෙච්ච කෙනෙක් මේ බුද්ධ ශාසනය තුළ. ඒ උතුම් මහරහතන් වහන්සේ මීට කල්ප ලක්ෂයකට පෙර පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ තමයි එදා දම්පින්කම් කරලා බුදුරජාණන් වහන්සේට දින හතක් පුරා මහා දානයක් පූජා කරලා ප්‍රාර්ථනාවක් කරේ. මට අනාගත බුද්ධ ශාසනයක සද්ධාවෙන් පැවිදිවන්නන් අතර අග්‍රස්ථානෙම ලැබේවා කියන ප්‍රාර්ථනාව. පින්වතුනි, මීට කල්ප ලක්ෂයකට පෙර පියුමතුරා බුදුරජාණන් වහන්සේත් පහළ වෙන්න පෙර එදා දඹදිව බොහෝම ධනවත් සිටුවරු දෙන්නෙක් හිටි. මේ දෙන්න හරීම මිත්‍රයි, යාළුව දෙන්නේ. එදා දඹදිව හිටපු ධනවත්ම සිටුවරයෝ දෙන්න. මේ දෙන්න පොරුදු වෙලා හිටිය ඉරුදිමත් තාපසයෝ දෙන්නෙකුට බොහෝම ගෞරව කරමින් නිතර තමන්ගේ සිටුමැදුරට ආරාධනා කරලා දම් පින්කම් පවත්වනවා. ඒ වෙනකොට බුද්ධ ශාසනයක් නෑ, බුද්ධ ශූන්‍ය කාලයක්, බුද්ධ ශාසනයක් නැති කාලෙක. හැබැයි මේ තාපසවරු දෙන්න හොඳට භාවනා කළ හිත වඩලා ඉරුදිමත් තාපසවරු දෙන්නේ. එක තාපසෙක් ඉරුදියෙන් මනෝමය ශරීරෙන් නිතර දිව්‍ය ලෝකෙට ගිහිල්ලා තවතිසා දිව්‍ය ලෝකේ සක්‍ර දෙවියන්ගේ ඒ උයනේ දවල් විවේක කාලෙ ගත කරන, නිතර සක්‍ර දෙවියන් ඇසුරු කරන, මේ සක්‍ර දෙවියන්ගේ සැප සම්පත් දකිනවා. ඒ වගේම තවත් ඉරුදිමත් තාපසෙක් හිටියා, මේ තාපසයත් හිත දියුණු කරලා මනෝමය ශරීරෙන් නිතර නාග ලෝකෙට යන, මේ නාග රජ්ජුරුවන්ගේ සැප සම්පත් නිතර දකිනෝ. නාග රජ්ජුරුව බොහෝ සැප සම්පත් විඳින කෙනෙක් හැටියටයි මේ ඉරුදිමත් තාපසය දැක්කේ. එතකොට මේ තාපසවරු දෙන්නටම මේ සිටුවරු දෙන්න නිතර දන් පැන් දෙනවා, පුද පූජා කරනවා. අර දිව්‍ය ලෝකෙට යන මේ ඉරුදිමත් තාපසයා ඒ තමන්ට දම් පින්කම් කරන, තමන්ට උදව් කරන සිටුවරයාට නිතර ආශිර්වාද කරේ, ඔබ මේ දම් පින්කම් කරනවා, ඔබ මට මේ විදිහට සලකනවා, උපස්ථාන කරනවා, මේ පිනෙන් ඔබට සක් දෙවිඳුටසේ තවතිසා දෙව්ලොව සක්‍ර දෙවියන්ට වගේ සැප සම්පත් මේ පිනෙන් ලැබේවා කියලා ආශිර්වාදයක් කරා. මොකද ඒ කාලේ නිවන් පැතීමක් නැහැ, බුද්ධ ශාසනයක් තියෙන කාලයක් නෙවෙයි. එතකොට මේ සිටුවරයාගේ හිත නැමුනේ සක්‍ර දෙවියෝ වෙලා උපදින්න, තවතිසා දෙව්ලොව සැප සම්පත් අනේ මටත් එහෙනම් ලැබේවා. ඒ ප්‍රාර්ථනින්ම මේ ඉරුදිමත් තාපසයට දම් පින්කම් කරමින් හිටියා. ඒ වගේම අනිත් සිටුවරයා, ඒ සිටුවරයා දම් පින්කම් කරන්නේ අර නාගලෝකයට ගිහින් එන මේ ඉරුදිමත් තාපසයට. ඒ තාපසය ආශිර්වාද කරන්නේ ඔබට නාලුව නා රජ්ජුරුවන්ට වගේ සැප සම්පත් ලැබේවා, ඔබට නාග රාජ්‍ය රාජ්‍ය සම්පත්තිය මේ පිනෙන් ලැබේවා. ඔහුගේ හිත නැමුණේ නාග රාජ්‍යයේ මේ නාග රජ්ජුරුව වෙලා උපදින්න හිත නැමුණ ඒ සිටුවරයාගේ හිත. මේ දෙන්නම දම් පින්කම් කරලා සිටුවරු දෙන්න මිය ගිහිල්ලා එක සිටුවරේ තවතිසා දෙව්ලොව සක්‍ර භවනි සක්‍ර දෙවියන් වෙලා ඉපදුන. අනෙක් සිටුවරයා මිය ගිහිල්ලා බොහෝ දම් පින්කම් කරලා නාගලෝකෙ නාග රජ්ජුරුව වෙලා ඉපදුන. ඔය කාලේ තමයි පියුමතුරා බුදුරජාණන් වහන්සේ මීට කල්ප ලක්ෂයකට පෙර දඹදිව් තලයේ පහළ වුණේ. මේ සක් දෙවියන් පියුමතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු දහස් ගණන් සංඝයාට ආරාධනාවක් කරා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මහා සංඝයා පිරිවරාගෙන තවතිසා දෙව්ලොවට වැඩම කරන සේක්වා, බුද්ධ ප්‍රමුඛ සංඝයාට මන් දිව්‍ය ලෝකයේ දිව්‍ය භෝජනවලින් දානයක් පූජා කරන දින හතක්ම. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළි අරගෙන සංඝයා පිරිවරාගෙන ඉරුදිමත් සංඝ පිරිස සමග දෙව්ලොවට වැඩියා. මේ සක්‍ර දෙවියන් දින හතක් පුරා පියුමතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට දන් දීලා එදා ප්‍රාර්ථනාවක් කරා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මං දින හතක් පුරා මේ දම්පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්නේ මට අනාගත බුද්ධ ශාසනේ සද්ධාවෙන් පැවිදිවන්නන් අතර අග්‍රස්ථානි මට ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරා. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඔබ ওই විදිහට පින් දහම් කරන්න පාරමී පුරාගෙන යන තව කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම බුද්ධ ශාසනයේ ඔබ රට්ඨපාල නමින් සද්ධාවෙන් පැවිදිවන්නන් අතර අග්‍රස්ථානේ ලැබලා උතුම් මරහත්වයට පත් වෙලා සංසාර ගමන අවසන් කරනවා කියලා ඉස්ලාම කල්ප ලක්ෂයකට පෙරයි පියුමතුරා බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගත්තේ. ඒ වගේම අර නාගලෝකේ හිටපු නාග රජුරෝ දවසක් බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාධනා කරා, ස්වාමීනි නාගලෝකයට වඩින්න දින හතක්ම බුද්ධ ප්‍රමුඛ සංඝයාට මං දන් දෙනවා. බුදුරජාන් වහන්සේ ආරාධනාව පිළි අරගෙන මහා සංඝයා සමග නාගලෝකයට වැඩියා. පිංගතුනි මේ නාග රජුරෝ දානශාලාවේ ආසන පනවලා තිබ්බේ කවාකාර විදිහට, සම්පූර්ණ රවුමට තමයි ආසන පනවලා තිබ්බේ. බුදුරජාණන් වහන්සේට බොහෝම ගෞරවාන්විතව ආසනයක් පනවලා තිබ්බා. මැණික් කතුරපු මේ රන් අසුණක් නාගලෝකේ නාග රජ්ජුරුව පනවලා තිබුණා. ඒ වගේම අගසෞදෙනම ඊළඟට මහා ශ්‍රාවකයන් වහන්සේලා මේ ශාසනයේ පිළිවෙලට ඔක්කොම වාඩි වුණාට පස්සේ අර රවුමේ කෙළවරම වාඩි වුණේ ඒ වෙනකොට බුද්ධ ශාසනයේ හිටපු අවුරුදු 7ක් වගේ වයස ඇති ඒ බුදුරජාණන් වහන්සේගේ ගිහි කල පුත්‍රත්නි. මේ සාමණේර සාමින් වහන්සේ දිහා අර නාග රජුරෝ බලනවා, බුදුරජාණන් වහන්සේ වගේමයි මේ පුංචි හාමුදුරන් වහන්සේගේ රූප සම්පත්තිය. බුදුරජාණන් වහන්සේ අසලම වාඩි වෙලා ඉන්නේ. මොකද අර රවුම වටේට ගිහිලා අවසන් වෙනකොට වයස පිළිවෙලට පුංචිම කෙනා අනිත් පැත්තේ කෙළවරේ බුදුරජාණන් වහන්සේ ළඟින්ම තමයි වැඩ හිටියේ. බුදුරජාණන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා. ඒ වගේම මේ වගේම මහා පුරුෂ ලක්ෂණ පිහිටලා තිබුණා එදා ඒ ගිහි කල පුත්‍රත්නේ වෙච්ච ඒ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ බොහෝම ශික්ෂාකාමී, බොහොම සංවර, බොහොම තැම්පත් කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වගේමයි රූපකාය. ඒ වෙලාවේ මේ නාග රජුරුවන්ගේ හිත ඇදිලා ගියේ මේ පුංචි ස්වාමීන් වහන්සේගේ ඉරියව්වට. අනේ සංඝයාගෙන් ඇහුව, අර කවුද බුදුරජාණන් වහන්සේ ළඟින්ම උන්වහන්සේගේ දකුණු පසින් වැඩ ඉන්නේ කවුද කියලා ඇහුවා. ඒ වෙලාවේ අනිත් භික්ෂුන් වහන්සේලා කිව්, ඔය තථාගතයන් වහන්සේගේ ගිහි කල පුත්‍රත්නේ. උන්වහන්සේ ඔහොම හිටියට බොහොම ශික්ෂාකාමී කෙනෙක්. එදා ඉඳන් දින 7ක්ම දම්පින්කම් කරලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ නාග රජුරෝ එදා ප්‍රාර්ථනයක් කරා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මන් දින 7ක් පුරා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දීලා මම ප්‍රාර්ථනා කරන්නේ මට අනාගත බුද්ධ ශාසනයේ බුදු කෙනෙකුගේ ගිහි කල පුත්‍රාත්මේ බවට පත් වෙන්නම ලැබේවා. මට මේ බුද්ධ ශාසනයේ තුල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානීම ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරා. පියුමතුරා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා, මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවද? ඉෂ්ට වෙනවා. තව කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙද්දී උන්වහන්සේගේ ගිහි කල පුත්‍රාත්මේ හැටියට, රාහුල භද්‍රයන් වහන්සේ හැටියට ඉපදිලා ඒ බුද්ධ ශාසනය තුළ පැවිදි වෙලා උතුම් මරහත්වේ ලබලා ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානෙ ලබනවා. එදා විවරණ ගත්තේ නාග රජ්ජුරුව හැටියටයි එදා රාහුල භද්‍රයන් වහන්සේ කල්ප ලක්ෂයකට පෙර විවරණ ගත්තේ. ඔය විදිහට තමයි ශික්ෂාකාමීන් අතර අග්‍රස්ථානෙ ලබන කෙනා මේ බුද්ධ ශාසනයේ, ඒ වගේම සද්ධාවෙන් පැවිදිවන්නන් අතර අග්‍රස්ථානෙ ලබන කෙනත් පෙර සිටුවරු දෙන්නෙක් හැටියට ඉඳලා දෙව්ලොවත් නාලුවත් ඉපදිලා පියුමතුරා බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගත්තේ ওই විදිහටයි. පින්වතුනි ওই විදිහට විවරණ අරගෙන දෙව්ලොව මනුලව බොහෝ පින් දහම් කර කර පාරමී පුරාගෙන ඇවිල්ලා එදා මේ රට්ටපාල කියන කෙනා දෙව්ලොවින් ඇවිල්ලා ඉපදිලා හිටියේ කුරු ජනපදේ පුල්ල කොට්ටිත කියන නියන් ගමේ බොහොම ධනවත්ම සිටුවරයාගේ සිටු පුත්‍රයා වෙලා තමයි ඉපදිලා හිටියේ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේට මොනතරම් රජවරු සිටුවරු වටිනා ආරාම සකස් කර කර පූජා කරාට බුදුරජාණන් වහන්සේ ආරාමිකටම වෙලා වැඩ හිටියන් නොවේ. බුදුරජාණන් වහන්සේ වස් කාලි වැඩඉන්න. ඒ වස් කාලි අවසන් වුණාට පස්සේ වස් පවාරණය කරලා ධර්මයේ සඳහන් වෙනවා මහා මණ්ඩල චාරිකාව කියලා. ඒ මහා මණ්ඩල චාරිකාව කියන්නේ මහා සංඝ පිරිස පිරිවරාගෙන වස් පවාරණයෙන් පස්සේ මාස 9ක් පුරා වස් මාස 3 අවසන් වෙච්ච ගමන් චාරිකා ගමන පිටත් වෙනවා. යොදුන් 900ක් තරම් දුර දඹදිව් තලයේ සිසාරා ගම් නගර නියංගම් පසු කරමින් බුදුරජාණන් වහන්සේ බොහෝ දිනාට අනුකම්පා පිණිස වැඩම කරනවා. පින්වතුනි, තථාගතයන් වහන්සේ වැඩම කරන්නේ මහා කරුණාවෙන්. බුද්ධ දර්ශනේ පවා කෙනෙකුට පින ඇති කරලා දෙනවා. අත් දෙක බැඳලා දොහොත් මුදුන් දීලා අනේ සාදු කියලා කෙනෙක් වන්දනා කරත් ඒ කෙනාට බොහෝ කාලයක් යහපත පිණිස උපකාර වෙනවා. ඒ බුද්ධ ප්‍රමුඛ සංඝයාට එක දන් හැන්දක් පූජා කරගත්තොත්, ඇඟිලි බැඳලා වන්දනා කරගත්තොත්, ආසනයක් පනවල පූජා කරත් බොහෝ දිනෙකට බොහෝ කාලයක් හිත පිණිස යහපත පිණිස උපකාර වෙනවා. ඒ වගේමයි ඒ ගම් නගර නියංගම් වල ජීවත් වෙන මිනිස්යන් අතර බොහෝ පින් ඇති අය ඉන්නවා. ඒ අයටත් මේ යන ගමනේ ධර්මාවබෝධය ලබන්න අවස්ථාව සැලසෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නව මාසයක් පුරාම ඔය මහා මණ්ඩල චාරිකා වැඩම කරලා ආයි වස් කාලයක් ලං වෙනකොට තමයි ආරාමයකට සංඝ පිරිස සමග වැඩම කරන්නේ වස් සමාදන් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ තවත් චාරිකා ගමනක් තියෙනවා. ඒකට කියන්නේ මධ්‍ය මණ්ඩල චාරිකාව. ඒ චාරිකා ගමන බුදුරජාණන් වහන්සේ වඩින්නේ වස් මාස 3 අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ බලනවා මේ වස් සමාදන් වෙච්ච සංඝ පිරිස අතර තව මාසයක් මෙතනම නතර වෙලා වැඩ හිටියොත් මේ ආරාම තව බොහෝ පිරිසකට මාර්ගඵල ලබන්න පුළුවන්. ඒ අයගේ හිත වැඩිලා නුවණ මෝරලා ධර්මාවබෝධයට දැන් හිත සකස් වෙලා තියෙන. තව මාසයක් මේ ආරාමේ වැඩ හිටියොත් මේ වස් මාස 3 සීල සමාධි ප්‍රඥා වඩපු භික්ෂුන් වහන්සේලා අතර බොහෝ පිරිසක් තව මාසයක් වැඩ හිටියොත් මේ භූමියේ මාර්ගඵල ලබනවා. ඒ වගේමයි මේ ප්‍රදේශවාසී ජනතාවගේ බොහෝ පිරිසකට තව මාසයක් වැඩ හිටියොත් ධර්මාවබෝධය ලබන්න තියෙන අවස්ථාව වැඩි. මේ විදිහට බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා වස් මාස 3ට අමතරව තව එක මාසයක් වැඩ ඉඳලා චාරිකා ගමන ආරම්භ කරනවා. ඒ ගමනට මාස 8ක් ඇතුළත් යොදුන් 600ක් තරම් දුර බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන ගම් නගර සිසාරා ධර්ම දේශනා කරමින් වැඩම කරනවා. ඒකට කියනවා මධ්‍ය මණ්ඩල චාරිකාව. ඊළඟට පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ තවත් චාරිකා ගමනක් තියෙනවා. ඒ ගමනට මාස 7ක් තමයි. යොදුන් 300ක් තරම් තුර වැඩම කරනවා. අර වස් මාස 3 අවසන් වෙලා තව මාසයක් ඉඳලා බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනකොට තව එක මාසයක් ඒ ආරාමෙම වැඩ හිටියොත් තව බොහෝ පිරිසකට මාර්ගඵල ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා. ඒ කාරණා හොඳට වටහා ගන්න බුදුරජාණන් වහන්සේ තව එක මාසයක් එතන වැඩිපුර වැඩ, ඒ කියන්නේ මාස 5ක් එකම තැන වැඩ ඉන්නවා සංඝ පිරිස සමග. ඊළඟට මාස 7ක චාරිකා ගමනක් වැඩම කරනවා. යොදුන් 300ක තරම් දුරක් වඩිනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වැඩ හිටි අවුරුදු 45 පුරාවටම උන්වහන්සේ දඹදිව් තලයේ සිසාරා ගම් නගර පුරා වැඩම කරමින් ධර්ම දේශනා කරමින් සම්බුදු කෘත්‍ය උන්වහන්සේ සිදු කරා. මෙහෙම වැඩම කරපු ගමනේ කුරු ජනපදේ, අද ඔය කුරු ජනපදේ කියලා කියන්නේ වර්තමානයේ දිල්ලිය කියන ප්‍රදේශේ. ඔබ අහලා ඇති කුරු ජනපදේ කම්මස්ස ගම කියන නියංගමේ තමයි සතර සතිපට්ඨාන දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ කුරු ජනපදේ ආශ්‍රිතව තියෙන පුල්ලකොට්ටිත කියන නියංගමට එදා බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන වැඩම කරා. එහෙම වැඩම කරපු ගමනේ බොහෝ පිරිසක් දැන් බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ කීර්තිනාමයක් පැතිරෙනවා. ඒක බොහෝ දේශනාවල සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න මිනිස්සු එකතු වෙන්නේ මේ බුදු කෙනෙක් වැඩියා කියලා නෙමෙයි, ඒ කාලේ වැඩිපුර ගෞරව කරේ උන්වහන්සේගේ කුලයට. මොකද ඉන්දියාව කියන්නේ ඒ වගේ හරියට කුල මාන්නෙන් ඉදිමිච්ච මිනිස්සු හිටපු රටක්. මිනිස්සු අතර කීර්තිරාවයක් පැතිරෙනවා. අන්න අපේ ගමට ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන්

වහන්සේ අරහන් නිකෙලෙස් කෙනෙක්ලු. සම්මා සම්බුද්ධ ගුරූපදේශ රහිතව මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්ලු. විජ්ජාචන සම්පන් උන්වහන්සේට පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චුතුප්පාත ඥානෙ, ආසවක්ඛේ ඥානෙ, දිබ්බ චක්කු, දිබ්බ සෝත, පරචිත්ත විජාන, ඉරදිවිද ඥාන, ඒ වගේම බුදුරජාණන් වහන්සේට පමණක් පිහිටන ඥානයන් තියෙනවා. ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ, ආසයානුසේ ඥානෙ, මේ වගේ බුදු කෙනෙකුට පමණක් පිහිටන මේ අවබෝධඥානය. ඒ නිසා කියන විජ්ජා. ඒ අවබෝධයට ගැලපෙන සිල්වත් චරිතවත් ජීවිතයක් ඇති කෙනෙක්. විජ්ජා චරණ සම්පන් ලෝකෙම හිටපු තුන් ලෝකෙම සිල්වත්ම කෙනා. සුගත කියන්නේ උන්වහන්සේ සුන්දර නිවන් මඟ හොයාගෙන නිවනට පත්වෙච්ච කෙනෙක්. දැන් මිනිස්සු කතා වෙනවා උන්වහන්සේ ලෝකවිදූ. ලෝකවිදූ කියන්නේ මේ දිව්‍ය ලෝක ගැන, බ්‍රහ්ම ලෝක ගැන, අපායවල් ගැන, මේ සියලු සත්‍යයන් උපදින සත්ත්ව ලෝකයන් ගැන පරිපූර්ණ අවබෝධයකින් ඒ ලෝකයන්ගේ නිදහස් වෙච්ච කෙනෙක්. අනුත්තරෝ පුරිස ධම්ම සාරති, දෙව් මිනිස් ලෝකයා නිවන පිණිස හික්මවන්න දක්ෂයි. ආදේශනා ප්‍රාතිහාරයෙන්, අනුශාසනා ප්‍රාතිහාරයෙන්, ඉරදි ප්‍රාතිහාරයෙන් කෙනෙක්ව ධර්මාවබෝධයේ පිණිස හික්මවන්න දක්ෂම කෙනෙක්ලු. සත්තා දේව් මනුස්සහනන් දෙව් මිනිසුන්ටම නිවන් මඟ පෙන්නන ගුරුවරයලු. බුද්ධ අවබෝධ කරගත් ධර්මය උන්වහන්සේ ලෝකයාටම දේශනා කළ ධර්මාවබෝධය ලබල දෙනවල්. උන්වහන්සේ භගවා කියන භාග්‍යවන්ත ලෝකෙ පහළ වෙච්ච පින්වන්තම කෙනෙක්ලු. දැන් මේ බුදුගුණ ගැන කීර්ති රාවයත් අර විස්තරයත් එක්කම පැතිරිලා යන. එහෙම පැතිරෙනකොට අන්න මිනිස්සු එකතු වෙනවා යමල්ල අපිත් බණහන්න. යමල්ල බණහන්න මේ විදිහට බොහෝ පිරිසක් බණහන්න එකතු. ওই විදිහට තමයි බුදුරජාන් වහන්සේ ගම් නගර පුරා වැඩම කරද්දී මිනිස්සු බණහන්න එකතු. එදා මේ පුල්ලකොට්ටිත කියන නියංගමේ බුදුරජාන් වහන්සේ දහම් දෙසද්දි බොහෝ පිරිසක් බණහනකොට එදා ඒ නගරේ හිටපු ධනවත්ම සිටුවරයාගේ පුතා තමන්ගේ යාළු මිත්‍රයෙක් එක්ක බණහන පිරිස අතර වාඩි වෙලා බණ ඇහුවා. ඔහුගේ නම රට්ටපාල. මේ රට්ටපාල කියන සිටුවරයා සුටි පුත්‍රයා බණහල අවසන් වෙනකොට සංසාර ගමන ගැන පුදුම කලකිරීමක් ඇති වුණා. ඔහුට පුදුමාකාර සැප සම්පත් තියෙනවා. නගරේ ඉන්න ධනවත්ම සිටුවරයා. ඒ වෙනකොට තරුණ වයසේ බිරිඳ ඇවුරු 4 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ කාලේ දඹදිව බොහෝ සිටුවරුන් ධනවත් අයට බිරිඳ ඇවුරු එක්කිනා දෙන්න 3 දෙනා හිටපු විස්තර ගැන තියෙනවා. එතකොට මේ රට්ටපාල කුමාරයාට බිරිඳ ඇවුරු 4 දෙනෙක් හිටියා කියලා සඳහන් වෙනවා. එතකොට බොහෝ කාමභෝගී ජීවිතයක් ගත කරපු කෙනෙක්. හැබැයි එදා බුදුරජාන් වහන්සේගෙන් බණහල අවසන් වෙනකොට මේ සංසාර ගමන ගැන මහා කලකිරීමක් ඇති වුණා. වයසට යන ජරාවට පත් වෙනවා. වයසට යාමත් සමග තරුණකම අවසන් වෙනවා. ලෙඩවීමත් සමග නිරෝගීකම අවසන් වෙනවා. මරණයත් සමග ජීවිතය අවසන් වෙලා යනවා. මේ භෝග සම්පත් සියල්ල පිරිහිලා යනවා. මොකක්ද මේ ජීවිතේ කියලා කලකිරීමක් ඇති වුණා. මේ ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න නම් මමත් පැවිදි වෙලා නිවන කරා යන්න ඕනේ. මේ ගිහි ජීවිතය තුළ මේ සැප සම්පත් හිතු තනතුරු මේ වැයි දන්නම් නිවන් දකින්න බෑ කියලා හිතුණා. ඒ වෙලාවේ බණහපු පිරිස පිටත් වෙලා ගියා. බණහපු පිරිස පිටත් වෙලා යනකන් ඉඳලා මේ රට්ටපාල මේ කුමාරයා සිටුවරයා බුදුරජාන් වහන්සේ ළඟට ගිහිලා වන්දනා කළා. කිව්වා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පැවිදි වෙන්න හිතෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාව පැවිදි කරන සේක්වා. මට මේ ගිහි ජීවිතේ ඉඳන්නම් මේ ධර්මයේ දියුණු කරන්න අමාරුයි. මං හොඳට ධර්ම දේශනාව ඇහුවා, වචනයක් වචනයක් පාසා මට මේ ධර්මයේ දියුණු කරගන්න මාව පැවිදි කරන්න කියලා. බුදුරජාන් වහන්සේ වදාළ රට්ටපාල ඔබට ඔබේ දෙමව්පියන්ගේ අවසර තියනවා දැහුව පැවිදි වෙන්න. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම එහෙම අවසර ගත්තේ නැහැ කිව්වා. ඒ වෙලේ බුදුරජාන් වහන්සේ වදාළ රට්ටපාලේනි මේ බුද්ධ ශාසනය තුළ දෙමව්පියන්ගේ අවසර නැතුව කුලදරුවන් පැවිදි කරන්නේ නැහැ කිව්වා. මොකද ඒ වෙනකොට ඒ නීතිය පනවල අවසාන. පුංචි රාහුල හාමුදුරු මුල් කරගෙන තමයි මේ නීතිය බුද්ධ ශාසනය තුළ පැනෙව්වේ. ඒ නිසා දෙමව්පියන්ගෙන් අවසර අරගෙන ඉන්න කියා. හොඳයි ස්වාමීනි කියලා දැන් රට්ටපාල කුමාරයා ගියා. හැබැයි දන්නවා මේක ලේසි දෙයක් නෙමෙයි. දැන් ගිහිල්ලා අම්මා තාත්තා දෙමව්පියෝ අර බිරින්දෑවරු මේ ඔක්කොම වාඩි කරවලා දැන් අර අහපු බණ විස්තර කර කර කිව්වා මේ සංසාර ගමන භයානකයි. මේ වගේ ජරාවට පත් වෙනවා, ලෙඩ වෙනවා, මේ මොන සැප සම්පත් තිබ්බත් මේ එකක්වත් මරණයත් එක්ක අරගෙන යන්න පුළුවන් දෙයක් නෙමෙයි. මට මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ. අනේ අම්මේ, අනේ තාත්තේ, මට පැවිදි වෙන්න ඕනේ කියලා

0: දෙමව්පියන්ගෙන් අවසර ඉල්ලුව. දෙමව්පියෝ එක හෙලාම කියා හිටිය, අපි නං අවසර දෙන්නෑ කියෝ, අපි මැරුණත් උඹට නං අවසර දෙන්නෑ කියෝ පැවිදිවෙන්. මෙච්චර සැප සම්පත්තිබිලා මේ තරන් දනදහන්න ඉතින අපේ පවුල එකම පුතා. හට්ටපාල් කුමාරයා කියන්නේ මේ සිටු පවුලේ හිටපු එකම දරුවා. ඒ නිසා අපිට නං අවසර දෙන්න බෑ කියෝ, අපි ජීවතුන් අතර ඉන්නකං අපි නම් පැවිදිවෙන් අවසර දෙන්නෑ කියලා දැන් දෙමව්පියෝ දැඩිසේ කියා හිටිය. අවසානයේ කරුණු කිව්වා කිව්වා, දෙමව්පියන්ට පැහැදිලි කරා කරා, එක ක්‍රමයකටවත් හරියන්නේ නැහැ, පිළිගන්නෙම නැහැ. අවසානයේ බැරිම තැන රට්ටපාල කුමාරයා මිදුලට ගිහිල්ලා මිදුලේ උඩුවැලි අතර නිදාගත්තා. නිදාගෙන දැඩි අදිෂ්ඨානයක් ඇති කරගත්තා, මම කෑම කන්නෙත් නැහැ, වතුර බොන්නෙත් නැහැ, නැගිටින්නෙත් නැහැ, මෙතන මැරිලා ගියද මැරුණත් මට පැවිදි වෙන්න අවසර දෙනකම් මං නැගිටින්නේ නැහැ, මට පැවිදි වෙලා ගුණධර්ම පුරන්න නිවන් දකින්න අවසරයක් දෙන්නේ නැත්නම් ඊට වඩා හොඳයි මේ මිදුලෙම මැරිලා යන එක කියලා ඔන්න මිදුලේ නිදාගත්තා. දැන් දෙමව්පියෝ හිතන්නේ නැති ආව හොම ඉඳලා හවස එනකොට උක ගෙටේ කියලා. දැන් ඔන්න හිටියා බලාගෙන නැහැ, කෑම ටික ගිහින් දුන්න, නැකිట్లా කන්න කිව්ව, බොරු නැතුව කනවා කිව්ව, නෑ කෑම කන්නෙත් නෑ, වතුර වීදුරක් දුන්න නෑ එපා කිව්ව. දැන් ඔන්න වේල දෙක තුන යනකොට දෙමව්පියොත් දැනග දරුවට ආදරේ, ඒ වෙලේ දැනගත්ත දැන් බය වුණා. දැන් ආහාර ගන්නෙ නෑ, වේල් හතක් කිසිම ආහාරයක් නොගෙන දැන් දවස් දෙකහමාරක් පමණ මේ බිම වැතිරිලා මිදුලේ ඉන්නවා නිදාගෙන ඔන්න උපවාස. මේ නිවන් දකින්න මේ පංචකාමයන්ගෙන් මිදිලා ධර්මයේ කරා යන්න මේ කාමයන් අතහරින්න කරපු උපවාසි ශාසනය තුළ. දැන් මිදුලේ නිදාගෙන ඉන්න, ආහාර ගන්නෙත් නෑ, වතුර වීදුරුවක් බොන්නේ නෑ, නැගිටින්නේ නෑ, මම මැරිච්ච දෙන් කියලා හිතාගෙන හිටියා. දැන් දෙමව්පියෝ බිරින්දෑවරු ඇවිල්ලා අඬ අඬා කියනවා, නේ පෙම්බර ස්වාමිය නැගිටින්න කියනවා, නේ පුතේ නැගිටින්න කියනවා, මේ කෑම බීම තියෙනවා, මෙච්චර සැප සම්පත් තියෙනවා, මේ සිටුමැදුරු තියෙනවා, මේ තරම් රන්රිදී මුතුමැණික් තියෙනවා, මේ නැගිටලා ඇවිල්ලා මේවා පරිහරණය කරගෙන පිනක් දහමක් කරගෙන ඉන්න කියන ඔය අදහස අතහැරලා. හැබැයි රට්ටපාල කුමාරයා නෙවෙයි වචනයක් කතා කරන්නේ, එහෙමම උඩුබැලි අතර වැතිරලා ඉන්න. අවසානයේ දෙමව්පියෝ කල්පනා කරා මේ පුතාව කොහොම හරි හිත වෙනස් කරන්න නම් ඊළඟට ඉන්න යාළුවෝ ටික, යාළුවෝ හම්බෙලා ඒ අයව දැනුවත් කරා නම් ඕම නැකිට්ටුවලා ගන්න පුළුවන්. දෙමව්පියෝ ගියා යාළුවෝ මුණ ගැහෙන්න. ගිහිල්ලා රට්ටපාල කුමාරයාගේ යාළුවන්ට කිව්වා, අන්න මේ කුමාරයාට මොකද්ද ලෙඩක් හැදිලා, මේ පැවිදි වෙන්න ඕනලු. ගිහිල්ලා මොලේ පාදලා, අනේ දරුවනේ මේ අන්න නිදාගෙන ඉන්න උඩුබැලි අතර දැන් කන්නේ බොන්නේ දවස් ගානක් මිදුලේ, ගිහිල්ලා නැගිට්ටවලා ගන්නේ කිව කරුණු කියලා. දැන් යාළුව ටික ආම්මිතාති අපි දන්නවා කිව, යාව නැගිට්ටව ගන්න. දැන් ආවා, ඇවිල්ලා දැන් අර යාළුවෝ තියෙන දන්න යාළු කන් වලින් හිතවත් කන් වලින් දැන් පුළුවන් තරම් උත්සාහ කරනවා නැගිට්ටවන්න, නෑ හෙල්ලෙන්නේවත් නෑ, කෑම කවන්න හදනවා, කන්නේ නෑ, වතුර එකක්වත් බොන්නේ නෑ, කටටවත් ගන්නේ නෑ වතුර උගුරක්වත්. මම මෙතන මැරිච්ච දෙන් මට පැවිදි වෙන්න අවසරයක් දෙන්නේ නැත්නම් මං කන්නේ බොන්නේ නෑ කිය. දැන් ඔන්න රට්ටපාල කුමාරයා දැන් යාළුවෝ දන්න උපක්‍රම සියල්ල කියලා කියලා බැලුවා, බැලුවා හරියන්නේම නෑ. අවසානයේ ඔවුන්ටත් හිතුණා දැන් මේ කුමාරයාට ඇඟට පණක් නෑ, ඇයි වේල් ගානක් ආහාර නෑ, දවස් ගානක් දැන් මිදුලේ උපවාසයක් පැවිදි වෙනකම්, පැවිදි වෙන්න අවසර දෙනකම්. ඒ වෙලාවේ යාළුව කල්පනා කරා අපි මෙහෙම උපක්‍රමයක් යදමු. අම්මා තාත්තට ගිහින් කිව්වා දැන් කරන්න දෙයක් නැහැ. මෙහෙම මිදුලේ මැරිලා යනවට වඩා ඔය පැවිදි වුණොත් කොහේ හරි සිවුරක් දරාගෙන ඉන්නවනේ, ඔය ටික කාලයක් හිටියට පස්සේ ගෙදර එන්න ඇරලා අපි කොහොම හරි සිවුරු ගලවලා ගමු කීවා ගෙදරට. එතකන් දැන් ඔය උණුසුමේ හා කියලා අවසර දෙන්න, පස්සේ අපි උපක්‍රමශීලීව සිවුරු ගලවලා ගමු කීවා ගෙදරට. අම්මා තාත්තා කල්පනා කරා ඒ අදහසත් හොඳයි, ඒ නිසා ඔය අවසර දීලා දැන් ඊට පස්සේ ගෙදරට එන්න කියලා සිවුරු ගලවලා ගන්නම්කෝ, ඔය අදහස වෙනස් වෙනවා තව ටික දවසකින් කියලා හිතුන. එහෙම හිතිලා ඊට පස්සේ ඇවිල්ලා කිව්වා, පුතේ දැන් ඉතින් මොනව කරන්නද, එහෙමනම් ඉතින් අපි කැමැතියි කිව්වා, එහෙනම් ඉතින් ගිහිල්ලා පැවිදි වෙන්න කිව්. දැන් ඔන්න දෙමව්පියන්ගේ කැමැත්ත ලැබුණා. දැන් රට්ටපාල කුමාරයාට නැකිට ගන්නවත් ඇඟට පණ නෑ, දවස් ගානක් ආහාරයක් නෑ, දැන් යාළුවෝ සේවකයෝ එකතු වෙලා බොහොම අමාරුවෙන් අර හිටපු තැනින් උස්සලා අරගෙන කෑම බීම දීලා දැන් යන්තම් ඇඟට ශක්තිය ආවා. බොහෝම සතුටෙන් දෙමව්පියන්ගෙන් අවසර අරගෙන දැන් ගියා බුදුරජාන් වහන්සේම නැගහැින්. ඒ වෙනකොට තථාගතයන් වහන්සේ නගරේ ධර්ම දේශනා කරමින් වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ගිහින් වන්දනා කළා. කියලා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට දෙමව්පියන්ගෙන් අවසර ලැබුණා මාව පැවිදි කරන්න. මේ බුද්ධ ශාසනය තුළ මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ උතුම් පැවිදි භාවයට පත් වුණා. දැන් පැවිදි වෙලා අඩ මාසක්, ඒ කියන්නේ සති දෙකක් පමණ කාලයක් බුදුරජාණන් වහන්සේ සමග මේ පුල්ලකොට්ටිත කියන නියංගමේ වැඩවාසය කළා. බුදුරජාණන් වහන්සේ මහා සංඝ පිරිස පිරිවරාගෙන සැවැත් නුවරට චාරිකා ගමන ආරම්භ කළා. එතකොට ඒ කුරු රට ඉඳන් කුරු ප්‍රදේශයේ ඉඳන් බොහෝ දුරක් යොදුන් ගානක් ඈත තමයි සැවැත් නුවර පිහිටලා තියෙන්නේ. දැන් මේ රට්ටපාල ස්වාමීන් වහන්සේත් බුද්ධ ප්‍රමුඛ සංඝයා සමග සැවැත් නුවරට වැඩි වැඩම කරලා දැන් තමන්ගේ ගමත් නෙමෙයි ඈත පළාතක සැවැත් නුවර දැන් වැඩවාසය කරනවා. හොඳට බණ භාවනා කරනවා, භික්ෂුන් වහන්සේලා සමග ධර්ම කතාවේ දෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් අරගෙන බණ භාවනා කරලා ටික කාලයයි සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් අරහත්වයට පත් වුණා. දැන් රට්ටපාල මහරහතන් වහන්සේ උන්වහන්සේ රහත් වෙලා අවුරුදු 12ක කාලයක් ගෙවිලා ගියා. පැවිදි වෙලා දැන් අවුරුදු 12ක් දැන් රහතන් වහන්සේ නම. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට රට්ටපාල මහරහතන් වහන්සේ වැඩම කරලා ඇහුවා, ස්වාමීනී භාග්‍යතුන් වහන්ස, මම පැවිදි වෙනකොට දෙමව්පියෝ මට පොරොන්දුවක් වුණා. මං දෙමව්පියන්ට ඒ තමයි පැවිදි වෙලා ඒ අය බලන්න නිතර එනවා කියලා පොරොන්දුවක් වුණා. මීට පෙරත් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා, ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මම ගමට ගිහිල්ලා මව් දෙමව්පියෝ බලලා එන්නම්. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ කෙලෙස් සහිතව ඉන්න කාලේ රහත් වෙන්න පෙර බුදුරජාණන් වහන්සේ අවසර දුන්නේ රට්ටපාල මේ එයට කාලේ නොවේ කියෝ. හැබැයි උන්වහන්සේ දැන් රහතන් වහන්සේ නම. බුදුරජාණන් වහන්සේ දන්නවා දැන් නම් උන්වහන්සේගේ හිත වෙනස් කරන්න කාටවත් බෑ. බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා, හොඳයි ඔබ වහන්සේ ඒ දෙමව්පියන්ටත් අනුග්‍රහ පිණිස ඒ ගමට වැඩම කරන්න ඔබට අවසර දෙනවා කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. දැන් අවුරුදු 12කට පස්සේ රට්ටපාල මහරහතන් වහන්සේ බොහෝ දුරක් වැඩම කරමින් උන්වහන්සේ දැන් අර කුරු රට තමන්ගේ ගමට වැඩම කරා. පුල්ලකොට්ටිත කියන ගාමේ කෝරව්‍ය කියලා රජ කෙනෙක් තමයි ඒ රාජ්‍යය ඒ වෙනකොට පාලනය කරේ. මේ කෝරව්‍ය රජ්ජුරුවන්ගේ මිගහවීර කියලා උයනක් තියෙන. මේ උයනට තමයි ඉස්සර බොහෝ දුරක් ගෙවාගෙන වැඩම කරපු රට්ටපාල මහරහතන් වහන්සේ මේ රජ්ජුරුවන්ගේ උයනට වැඩම කරලා මේ උයනේ වැඩ හිටියා. උයනේ වැඩ ඉඳලා එදා පහුවදා පාන්දර සිවුරු පොරෝගෙන තමන්ගේ ගෙදරට සිටු මැදුරට උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. දැන් පාත්‍ර සිවුරු ඇතුව බිම බලාගෙන දැන් රහතන් වහන්සේ නම් නිවස පැත්තට පිණ්ඩපාතේ වඩිනවා. සිටුවරයා තමන්ගේ පියතුමා නගරේ ඉන්න ධනවත්ම සිටුවරයා කරන වෑමියෙක් ගෙන්නලා කොණ්ඩේ කපනවා. මෙහෙම කොණ්ඩේ කප කපා ඉන්නකොට සිටු මෙදුරේ ඈතින් දැක්ක ගෙවල් පැත්තට මේ ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් එනවා. අඳුන ගන්න බෑ මේ පුතා කියලා අවුරුදු 12කට පස්සේ උන්වහන්සේ වඩින්න. ඒ වෙලාවේ පුදුම කේන්තියක් ඇති වුණා. භික්ෂුන් වහන්සේලා දකින්න කොටත් කේන්ති යනවා. ඒ වෙලේ සේවකයන්ට කතා කරලා කිව්වා, ආන් ශ්‍රමණයෙක් එනවා, මුඩු මහණෙක් එනවා කිව්වා. ඔය වගේ උන් තමයි කිව්වේ ඇවිල්ලා අපේ එකම පුතාවත් රවට්ටලා අරගෙන ගියේ. දැන් ඔය එන්නේ අපේ මේ මොනහරි දේපලකුත් නැති කරලා යන්න ඔය එන්නේ කියෝ. ඒ නිසා ඉදමටවත් වද්ද ගන්න එපා, ඕම පන්නලා දාන්න කියෝ. දැන් සේවකයන්ට කිව්වා ගෙදරට තියා මේ පිළටවත් ඉදමටවත් වද්ද ගන්න එපා කියෝ. අපේ එකම පුතා රවට්ටලා අරගෙන ගියේ ඔන් ඔය වගේ ශ්‍රමණියෝ තමයි කියෝ. දැන් ඉදමට ඇතුල් වෙන්න දුන්නේ සේවකයෝ කිව්වා හා හා මෙහි බෑ කියෝ. ශ්‍රමණයන්ට මෙහි බෑ කියෝ. කපටි ශ්‍රමණියෝ මේ හිටපු සිටු පුත්‍රයවත් අරගෙන ගියා මෙහි බෑ කියෝ. රට්ටපාල මහරහතන් වහන්සේ හිම බිම බලාගෙන ඒ පාර දිගේම වැඩම කරලා ඒ නිවසේ පිටුපස වෙනම පොඩි පාරක් තියෙන ඒ පාර දිගේ වැඩම කරලා නිවසක පිලක් අයිනේ උන්වහන්සේ බිම වාඩි වෙලා වැඩ ඉන්නවා. එහෙම වැඩ ඉන්නකොට මේ සිටු මැදුරේ සේවිකාව පිළිකන්නේ පිලුණු වේගෙන යන පිට්ටු කෑල්ලක් වීසි කරන්න එළියට ගිහිල්ලා වීසි කරන්න හදනකොට මේ රට්ටපාල මහරහතන් වහන්සේ කියනවා, නැගණිය ඔය විසිකරන දේ මගේ පාත්‍රයට බෙදන්න කියලා. දැන් අර සේවිකාව ඇවිල ළඟට ඇවිල්ලා කිව්වා, ස්වාමීනි මේක විසි කරන්න යන දෙයක්, මේක පිළුණුවේගෙන කමක් නෑ නැගණිය, හිත පහදවාගෙන පූජ කරන්න කියලා. ඒ වෙලාවේ අර විසි කරන්න ගිය පිට්ටු කෑල්ල මේ රට්ටපාල මහරහතන් වහන්සේගේ පාත්‍රයට අර දාසිය බෙදනකොට උන්වහන්සේගේ ඇඟිලි නියපොතු දැක්කා. දැකපු ගමන් අඳුනගත්තා, මේ අපේ සිටු පුත්‍රයා නේද, මේ සිටු මැදුරේ මේ සිටුවරයාගේ මේ පුතණුවන් නේද පැවිදි වෙච්ච මේ ඇවිල්ලා ඉන්නේ. දාසිය අංග ලක්ෂණ වලින් අඳුනගත්තා. අඳුනගෙන අර පිට්ටු කෑල පූජා කරලා හේම දුවගෙන ගිහිල්ලා සිටු දේවියට අම්මට කීවා, අන්න සිටු දේවිය ඔබේ පුත්‍රරත්නේ, පැවිදි වෙච්ච පුත්‍රරත්නේ අන්න ස්වාමීන් වහන්සේ නමක් හැටියට ශ්‍රමණේක් හැටියට වැඩම කරලා ඉන්නවා. ඒ වෙලාවේ සිටුවරයට දැනුම් දුන්නට පස්සේ සිටුවරයා පුදුම සතුටෙන් දැන් අම්මයි තාත්තයි අපි කිව්වේ ගෙදර එනවා කියලා, අපි කිව්වේ ඔන්න අවස්ථාව කියලා දැන් ඔන්න සිටු මැදුරෙන් එළියට ඇවිල්ලා දැන් තාත්තාව එනකොට රට්ටපාල මහරහතන් වහන්සේ අර පිට්ටු කෑල වළඳන හැවිල කිව්ව, මේ පුතේ මොකද මේ දැන් ස්වාමීන් වහන්සේ නමක් හැටියට නෙමේ දෙමව්පිය පිළිගත්, ඒ ගෞරවයක් ඒ දහම් දැනුමක් නැහැ කිව්ව, මේ සිටු මැදුරට ඔය මොකද කියව ඔය පිළවල් වල වාඩිලා මෙච්චර සැප සම්පත් තියෙනවා, මේ මාලිගාවල් වගේ ගෙවල් තියෙනවා යන් යන් කිව්ව. ඊට පස්සේ කිව්ව, පියතුමනි මේ මෙතන හොඳයි කිව්ව මට. ඊට පස්සේ කිව්ව, ඔය මොනවද ඔය ආහාර ගන්න, අන්න ගෙදර හොඳට කෑම බීම තියෙනවා, ගිහිල්ලා මේ සිට වාඩි වෙලා කමු යන් යන් කිව්ව. ඊට පස්සේ කිව්ව, නෑ පියතුමනි මට අද මේ දානේ පිණිස මේ ටික ප්‍රමාණවත් කිව්ව, දැන් දානේ වළඳලා ඉවරයි කිව්ව. දැන් අන්තිමට කතා බහින් තේරුණා වැඩි හරියන්නේ. ඊට පස්සේ කිව්වා, එහෙමනම් හෙටවත් දැන් රට්ටපාල මහරහතන් වහන්සේට එහෙමනම් ස්වාමීනි ඔබ වහන්සේ හෙට වඩින්න අනිවාර්යෙන් ගෙදරට හෙට වඩින්න ඕන කිව්වා. හොඳයි පියතුමනි කියලා ඔන්න පහුවදා දානෙට ආරාධනා කරා. දැන් මේ රට්ටපාල මහරහතන් වහන්සේ අර රජ්ජුරුවන්ගේ උයනට වැඩම කළා. එදා රාත්‍රී උයනේ වැඩ හිටියා. දැන් පියතුමා ගෙදර ඇවිල්ලා දැන් අම්මයි තාත්තයි කතා වුණා, ඔන්න දැන් අවස්ථාව ඕන් හෙට එනවා දානෙට ගෙදර. ආපු ගමන් ওই සිවුර ගලවලා ඇඳුම් අඳලා ඉවලා ගෙදර තියාගන්න ඕනේ. දැන් කට්ටිය කතා වෙලා සිටුතුමා මොකද කරේ, හිත වෙනස් කරන්නේ කොහොමද ඈ කියලා දැන් ඈතිස්සේ කල්පනා කර කර ඉඳලා ගබඩාවල තියෙනවා රත්තරන්, රිදි, මැණික් වර්ග, තමන්ට පරම්පරාවෙන් ලැබිච්ච ඒ වස්තුව තියෙනවා, දායාද වස්තුව. මේ ඔක්කොම සාලි මැද්දේ ගොඩ ගැහුවා. මනුස්සේ තරම් උසට රන් රිදි මැණික් වර්ග ගොඩ ගහලා කලාලිකින් වැහුවා. වහලා ඉවර වෙලා ඊළඟට ආසනයක් පැනෙව්වා. ඒ ආසනේ ළඟම අර ගිහි කාලේ බිරින්දෑවරුන්ට කතා කරලා කිව්වා, "දුවේ, ඔන්න හෙට නුඹලට අවස්ථාව" කිව්වා. "ඒ කාලේ ඔබේ ස්වාමියා යම් ඇඳුමක් ඇඳලා ඉන්න ආස කරා නම්, ඔබ යම් විදිහකට ඇඳලා පැලඳලා ඉන්නවට ආස කරා නම්, ඒ වගේම ඇඳලා පැලඳලා හෙට ඒ ඇඳුම් වලින්ම සැරසීලා ඔන්න ආවට පස්සේ කොහොම හරි තියෙන මායන් ටික දාලා අල්ලගනින්" කිව්වා. දැන් අර බිරින්දෑවරු හතර දෙනාවත් දැන් අඳලා ලස්සනට තිබ්බ. දැන් අම්මට කිව්වා, "පුතා ගෙදර ඉන්නකොට කන්න බොන්න ආස කරපු කෑම වර්ග තියෙනවා නම් ඒවම හිත හදන්න" කිව්වා. දැන් ගෙදර ඔක්කොම ලෑස්ති වෙලා ඉන්නවා. ආපු ගමන් අල්ලගන්න දැන් ඇඳුණු ලෑස්ති කරලා තිබ්බ සිවුරු ගලවලා අඳවන්. රට්ටපාල මහරහතන් වහන්සේ උදෑසන සිවුරු පුරෝගෙන නිවසට වැඩියා. ඒ වැඩම කරපු ගමනේ දැන් පිළිගත්තා ස්වාමීනි වඩින්න කියලා. දැන් ඔක්කොම ඔළුවේ තියාගෙන උන්වහන්සේට ආසනයක් පනවලා වාඩි කෙරේ. ඒ වාඩි කිරුවට හැබැයි මේ දානි බෙදන්න දැන් අදහසක් නැහැ. උන්වහන්සේ වැඩ හිටියට පස්සේ අර කලාල වලින් වහලා තියෙන මේ රන් රිදි මේ වස්තුව ඇරලා පෙන්නුවා. "මෙන්න බලන්න" කීවා. "මේ තියෙන්නේ ඔබේ මව්ගෙන් මට ලැබිච්ච ඒ දායාද වස්තුව" කීවා. "මගේ පියාගේ පාර්ශවයෙන් ලැබිච්ච වස්තු අතින් ක්‍රාන්තයි. ඒවා මෙපමණයි කියලා සීමා කරන්න බැරි වස්තුවක් තියෙනවා" කිව්වා. ගබඩාවල තැම්පත් කරලා, "මේ බලන්න" කිව්වා. "මේ මැණික්, මේ තියෙන රත්තරන්, මේ අපිට තියෙන දේපල, ඒ නිසා මේවා පරිහරණය කරගෙන පිනක් දහමක් කරගෙන මේ පංචකාමයන් විඳගෙන මේ සිටු සම්පත් විඳගෙන ඔය සිවුරු අතහැරලා ගෙදරට වෙලා ඉන්න" කිව්වා. ඒ වෙලාවේ රට්ටපාල මහරහතන් වහන්සේ කියනවා, "පියාණනි, ඔබ මං කියන දෙයට ඇහුම්කන් දෙනවා නම් මෙන්න මේක හිතට ගන්න" කිව්වා. "මේ වස්තුව ඔක්කොම ගැල්වල නග්ගලා, මේවා ගැල්වල පටවලා, කරත්ත වලින් අරගෙන ගිහිල්ලා හිරන්නේවති නදියට ගිහිල්ලා ගඟට දාන්න" කිව්වා. එතකොට මේවා නිසා යම් සෝකයක් පරිදේවයක් දුක්ක දෝමනස් උපායාසයක් හටගන්නවද වස්තුව නිසා උපදින ඒ සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස එතනින්ම නැති වෙනවා කියලා. දැන් බලන්න පිංගතුනි මිනිස්සු මේ වස්තුව නිසාම දේපල වස්තුව නිසාම කොච්චර සෝක කරනවද ඒවා නැති වෙයි කියලා කොච්චර බයෙන් ජීවත් වෙනවද ඒවා ආරක්ෂා කරගන්න මොනතරම් උපක්‍රම යොදනවද තමන්ගේ වස්තුව රැකගන්න කොච්චර සෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස හටගන්නෙම පංචකාමයන් නිසාමයි. රට්ඨපාල මහරහතන් වහන්සේ කියනවා පියාණනි ඔය වස්තුව කොහොම කරත්තවල පටවලා ගිහිල්ලා ගඟට දාන්න කියලා. එතකොට මේවා නිසා හටගන්න සෝක පරිදේව දුක්ඛ දෝමනස් සියල්ල එතනින් නැති වෙලා යනවා කියලා. දැන් ඔන්න වස්තුව පෙන්නලා වැඩි හරි ගියෙත් නැහැ. ඊට පස්සේ අර ඒ කාල ගිහි කාලේ භාර්යාවන්ට කීවා ඔන්න දුවේ දැන් උඹලගේ වාරි කීවා. ඇවිල්ලා කොහොම හරි දැන් උත්සාහයක් දරන්න කීවා. දැන් අර බිරින්ද ඇවුරු හතර දෙනා ඉතින් ඇවිල්ලා බොහොම ආදරෙන් සෙනෙහසෙන් ඇවිල්ලා පෙම්බර සැමිය කියලා දැන් කකුල් දෙක ළඟ වැඳ වැටිලා අහනවා ඇයි අපි ලස්සන නැති වෙලාද මේ දිව්‍යාංගනාව දිව්‍ය අප්සරාවියන් බලාගෙනද ඔබ මේ විදිය ජීවිතයක් ගත කරන්න කියලා. එතකොට රට්ඨපාල මහරහතන් වහන්සේ කියනවා නැගණියනි මම බඹසර රකින්නේ උතුම් නිවන් මඟ මේ සසර දුකින් මිදීම අරමුණු කරගෙනයි. එහෙම කියනකොටම අර භාර්යාවන්ට මේ නැගණියනි කියලා කීවා කියලා එහෙම සමහරුන්ගේ පපුව හිර වෙලා කලන්ත හැදුනා. අනේ මගේ මේ පෙම්බර ස්වාමියා මට නැගණිය කීවා කියලා ඔන්න ඒ වැඩි හරි ගියෙත් නැහැ. දැන් ඒ අයට සිහි කල්පනාව නැහැ. ඒ වෙලාවේ මේ රහතන් වහන්සේ බැලුවා දානි දෙන්න පාටක් නැහැ දැන් හැමෝගෙම උපක්‍රමයේ සිවුරු ගලව ගන්න. එච්චරයි. ඊට පස්සේ බලපුවාම අම්මා පැත්ත කඳ අඬා ඉන්න. ඇහුවා මෑණියනි මට ආරාධනා කරේ දානියක් පූජා කරන්න නේද? දානි පූජා කරනවා නම් පූජා කරන්න නැත්නම් වඩිනවයි කියලා. දැන් කරන්න දෙයක් නෑ අර හදලා තිබ්බ දානේ ටික පාත්‍රයට පූජා කරා. ඒ පාත්‍රයට දානේ පූජා කරාට පස්සේ රට්ඨපාල මහරහතන් වහන්සේ පාත්‍රය අරගෙන නැකිටලා ගාථා හයකින් දෙමව්පියන්ට මේ සංසාර ගමනේ භයානකකම මේ ශරීරයේ තියෙන පිළිකුල් භාවේ පංචකාමයන්ගේ ආදීනව ගැන ගාථා හයකින් දේශනාවක් කරලා ඒ සැනින් සියලු දෙනාට පේන්නම අහසට පැන නැගලා අහසින්ම වැඩිය. එහෙම වඩිනකොට තමයි දැනගත්තේ අනේ අපේ පුතා මොනතරම් කෙනෙක්ද මොනතරම් ඉරිදි බල සම්පන්න කෙනෙක්ද අපි මේ පුළුවන් තරම් උපක්‍රම යොදාගෙන මේ සිවුරු ගලවලා ගෙදරට තියාගන්න උත්සාහ කරාට උන්වහන්සේ මොනතරම් ඉරිදිමත් කෙනෙක්ද කියලා දැනගත්තේ වැඩම කරපු ගමනේ. පින්තුනි මේ රට්ඨපාල මහරහතන් වහන්සේගේ ජීවිතයත් එක්ක බොහොම තව ලස්සන කතාවක් මේ දේශනාවේ සඳහන් වෙනවා. ඒ තමයි මේ කෝරව්‍ය කියන රජ්ජුරුවන්ට ආරච්චි වුණා මේ රට්ඨපාල මහරහතන් වහන්සේ තමන්ගේ උයනේ වැඩින්. මේ රජ්ජුරුව ඇවිල්ලා මේ මහරහතන් වහන්සේ ඒ කාලේ සිටුවරේක් හැටියට ඉන්න කාලේ බොහොම මිත්‍රයෙක්. මේ කෝරවි රජ්ජුරුවන්ගේ බොහොම හිතයිසි මිත්‍රයා. රජ්ජුරුවන්ටත් හිතාගන්න බැරුව තිබුණා මෙච්චර සැප සම්පත් තිබිලා මේ තරම් ධන දහන්න තිබිලා මේ තරම් වස්තුව තිබිලා මේ සියල්ල අතහැරලා පැවිදි වුණේ ඇයි කියලා. මේ රජ්ජුරුවන්ට ආරංචි වුණා අන්න තමන්ගේ උයනේ වැඩ ඉන්න. රජ්ජුරුව ඒ වෙලාවේ ඇවිල්ලා මේ මහරහතන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා ඉස්සල්ලා වටිනා කලාලයක් ගෙනහලා කිව්වා මේ මත වැඩ ඉන්න. උන්වහන්සේ කියනවා නෑ රජතුමනි ඕක අපට කැප නෑ කිව්වා. ඒ වෙලාවේ මට මෙතන හොඳයි කිව්වා රජ්ජුරුව කී වැඩ ඉන්න කිව්වා. දැන් ඔන්න ධර්ම සා කතාවක් පටන් ගත්තා. කෝරවේ රජ්ජුරුව කියනවා ස්වාමීනි මම අහලා තියෙන්නේ කෙනෙක් පැවිදි වෙන්නේ මෙන්න මේ හේතු මත කියලා. දැන් බලන්න අදත් මිනිස්සුන්ගේ මේ අදහස් තියෙනවා. රජ්ජුරුව කියනවා මං අහලා තියෙන්නේ කෙනෙක් පැවිදි වෙන්නේ වයසට ගිහිල්ලා ජරාවෙන් පිරිහීමට පත් වුණාට පස්සේ හොඳටම වයසට ගිහිල්ලා මොකුත්ම කරගන්න බැරි වෙනකොට සමහරු හිතනවා දැන් ඉතින් වැඩක් නැහැ. දැන් ඉතින් හොඳටම වයෝ වෘද්ධයි නැගිට ගන්නත් බෑ පණත් නැහැ මොකුත් කරගන්න බෑ. මීට වැඩිය හොඳයි දැන් ගිහින් සිවුරක් දාගන්නවා. කවුරු හරි මට උදව් උපකාර කරගෙන ඉන්නේ නැත්තේ අන්තිම කාලේ කියලා. අන්න එහෙම සමහරු ජරාවට පත් වෙලා පිළිසරණක් නැති නිසා පැවිදි වෙනවා කියලා මං හිතාගෙන හිටියේ. නමුත් ඔබ මේ තරුණ වයසේ මේ තරම් සැප සම්පත් තිබිලා මේ නගරෙම ඉන්න ධනවත්ම සිටුවරයා කිපුත්‍ර රත්නේ ඔබට මේ තරම් ධන දහන්නේ සැප සම්පත් තිබිලා ඔබට දිව්‍යාංගනා වගේ කුමාරිකාවරු ඉඳලා මේ තරම් වස්තුව තිබිලා තරුණ වයසේ ඔබ පැවිදි වුණේ ඇයි කියලා මට ප්‍රශ්නයක් තියෙනවා කිව්වා. ඊළඟට මේ රජ්ජුරුව කියනවා, ස්වාමීනි මම අහලා හිටිබ්බේ, මං හිතාගෙන හිටියේ සමහරු පැවිදි වෙන්නේ ලෙඩ වෙලා, හොඳටම රෝගාබාධ ඇති වෙලා, සමහරු ලෙඩ වෙලා කවුරුත් නැහැ, දැන් සලකන්න නැහැ, උපස්ථාන කරන්න නැහැ, හොඳටම ගිලන් වෙලා ඉන්න. ලෙඩ වෙලා දුකටපත් වුණාට පස්සේ කවුරුත් නැති නිසා හිතෙන්න පුළුවන් සිවුරත් ආගත්තොත් හොඳයි, කවුරු හරි උදව් කරන්න නැතේ, එතකොට මිනිස්සු අපිට සලකන්නේ නැතේ, සිවුරු දාගෙන ඉන්න නිසා හරි කියලා. සමහරු ලෙඩ රෝග නිසා පැවිදි වෙනවා කියලා මං හිතාගෙන හිටියේ. ඔන්න ඒ කාලේ රජවරු හිතන් හිටපු දේවල්. හැබැයි ස්වාමීනි, ඔබ වහන්සේ මේ තරුණ වයසේ මේ තරම් සැප සම්පත් ධන දහන්නේ තිබිලා, මහා සිටුවරේක් හැටියට මේ වස්තුව තිබිලා ඔබ වහන්සේ පැවිදි වුණේ ඇයි කියලා මට හිතාගන්න බෑ කියලා. ඊළඟට රජ්ජුරුව කියනවා, ස්වාමීනි මං හිතාගෙන හිටියේ සමහරු භෝගයන්ගෙන් භෝග විනාශයට පත් වෙලා, භෝග සම්පත් සමහරුන්ගේ ධන දහන්නේ නැති වෙලා, ඊළඟට දේපොළ නැත්තර නැති වෙලා යනවා, ව්‍යාපාර බංකොලොත් වෙලා හිතනවා දැන් වැඩක් නෑ, දැන් අතේ සතේ නෑ, ඊට වැඩි හොඳයි පැවිදි වුණා නම්, එහෙම හිතන අයත් ඉන්න පුළුවන්. එතකොට මේක මේ නිවන් දකින්න තියෙන වැඩපිල්ලක් නෙමෙයි. සමහරු හිතනවා මේ එක්ක වයසට ගිහිල්ලා, එක්ක ලෙඩ හැදුනට පස්සේ, එක්ක අන්තිම කාලේ තියෙන ධන දහන්නේ නැති වෙලා, සැප සම්පන් නැති වෙලා, ගෙවල් දොරවල් ඔක්කොම දීපල නැත්තර නැති වුණාට පස්සේ, අතේ සතේ නෑ, කවුරුත් නෑ දැන් උදව්වක් කරන්න, භෝගයන්ගෙන් පිරිහුණාට පස්සේ හිතනවා සිවුරක් දාගත්තනම් හොඳයි කියලා. එහෙම හිතන අයත් ඉන්න පුළුවන්. රජතුමා කියනවා, ස්වාමීනි මං හිතන් හිටියේ පැවිදි වෙන්නේ එහෙම අය කියලා. හැබැයි ඔබ වහන්සේ මේ තරුණ වයසේ ඔබ වහන්සේට මේ තරම් ධන දහන්නේ සැප සම්පත් සිටුමැදුරු මාලිගා වගේ රජෙකුට වගේ වස්තුව තිබිලත් ඒ සියල්ල අතහැරලා ඔබ වහන්සේ පැවිදි වුණේ ඇයි, මට ඒක ප්‍රශ්නයක් කියවා. ඊළඟට කියනවා, හට්ටපාලනි මම හිතාගෙන හිටියේ සමහරු ඥාති පරිහානිය නිසා පැවිදි වෙනවා. ඒ කියන්නේ දැන් සමහර අය ඉන්නවා කාත් කවුරුන් නැති වෙලා අසරණ වෙන. දැන් අපි දන්නවා සුනාමිය ආවා, පවුලේ 7-8 දෙනා මැරිලා එක්කෙනා ඉතුරු වෙච්චයි හිටියා. පටාචාරා කතාව හිතන්, තමන්ගේ ස්වාමියාට සර්පය දෂ්ට කරා, දරුවෝ දෙන්න අචිරවතී ගඟේ ගහගෙන ගියා, එක දරුවෙක් කුක්කුස්සෙක් දැහැගෙන ගියා, අම්මා තාත්තා දෙන්නත් එනකොට සොහොනි දැවෙනව, කවුරුත් නැතු අසරණ වුණා. ඒ අසරණ වුණාට පස්සේ පිහිට පිළිසරණ පිණිස අවසානයේ පිස්සු හැදිලා 80න් හරි පෙර පිනක් නිසා ජේතවනාරාමයට තමයි දුවගෙන ආවේ. හැබැයි මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයන් වහන්සේගේ ඒ ධර්මය අහන්න ලැබුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබිච්ච නිසා මේ බුද්ධ ශාසනයේ ශික්ෂාකාමී භික්ෂුණීන් අතර අග්‍රස්ථානෙ ලැබුණේ පටාචාර රහත් භික්ෂුණී. එතකොට අපිට පේනවා ඒ වගේ සමහරු තමන්ගේ හිතයිසි ප්‍රියයන්, තමන් බොහෝම ආදරය කරපු අය තමන්ට අහිමි වෙලා මිය ගිහිල්ලා, ජීවිතේ පා වෙලා කලකිරිලා, දැන් නම් වැඩක් නැහැ ජීවත් වෙනවා, මේ මැරිනවට වඩා හොඳයි පැවිදි වෙනවා කියලා, කාත් කවුරුත් නැහැ, මං දැන් තනි වුණා, අසරණ වුණා කියලා, තනිකම නිසා, ඥාතීන්ගෙන් පිරිහීම නිසා, කාත් කවුරුත් නැතිකම නිසා පැවිදි වෙනවා කියලා සාමිනී මං හිතාගෙන හිටියේ. හැබැයි ඔබ වහන්සේ මේ තරුණ වයසේ ඔබ වහන්සේට දෙමාපියෝ, ඥාතීන්, බිරින්දෑවරු, ඔබ වහන්සේට මේ රාජ්‍ය තුල මොනතරම් යාළු මිත්‍රෝ හිතවත්තු ඥාතීන් ඉන්නවද, මේ සියලු දේපල තිබිලත් ඔබ වහන්සේ මේ තරුණ වයසේ පැවිදි වුණේ ඇයි ස්වාමීනි කියලා අහනවා. අන්න ඒ වෙලාවේ රට්ටපාල මහරහතන් වහන්සේ බොහොම පරම ගහම්බීර ධර්මකාරණයක් රජුරවන්ට කියනවා. ඒ තමයි කියනවා, රජතුමනි මං පැවිදි වුණේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ වගේ ධර්මයක් අහලා. උපනීයති ලෝකේ අද්දෝ අත්තානෝ ලෝකේ අනබිස්සරෝති අස්සකෝ ලෝකේ සබ්බම් පහය ගමනියං ඌනෝ ලෝකේ අතිත්තෝ තණ්හා දාසෝ. මෙන්න මේ කාරණා හතර තේරුම් ගත්ත නිසායි රජතුමනි මං පැවිදි වුණේ කිව්වා. දැන් රජ්ජුරුවන්ට මේක තේරුම් ගන්න අමාරුයි. කිව්වනේ ස්වාමීනි මට ඕක විස්තර ඇතුව කියලා දෙන්න කිව්වා. උපමා උපමේය වලින් කියලා දෙන්න කිව්වා. ඒ වෙලාවේ රට්ටපාල මහරහතන් වහන්සේ රජ්ජුරුවන්ට කියනවා, රජතුමනි උපනීයති ලෝකේ අද්දූ. ඒ තමයි හැමදේම විනාශ වෙමින් ජරා මරණේ කරා යනවා. රජතුමාට ඕක මං විස්තර ඇතුව මෙහෙම කියන්නම් කිව්වා. උපමා වලින් කියනවා. රජ්ජුරුවන්ගෙන් අහනවා, රජතුමාට දැන් වයස කීයද? ස්වාමීනි මට දැන් 80ක් වෙනවා කිව්වා. ඒ වෙලේ මහරහතන් වහන්සේ අහනවා, රජතුමාට මතකද අවුරුදු 20, 25, 30 වගේ තරුණ වයසේ රජ්ජුරුවන්ගේ කාය ශක්තිය? එතකොට රජ්ජුරෝ බොහොම උද්දාමෙන් කියනවා, ස්වාමිනී ඒ කාලෙ මං බොහොම දක්ෂයි කියනවා සටන්වලට, මං කඩුහරඹ වලට බොහොම දක්ෂයි, අහසට පැන නැගලා අහසේ කඩුහරඹ දක්වනවා, මං අශ්වයන් පිට නැගලා බොහෝ ශිල්ප දක්වපු කෙනෙක්, ඒ කාලෙ මං බොහොම දක්ෂයි. එතකොට මහරහතන් වහන්සේ යන රජතුමනි, දැන් අනේ ස්වාමිනී දැන්නම් මට කඩුව උස ගන්නවත් පණනෑ කියෝ, මට ඉඳගත්තොත් නැගිට ගන්න අමාරුයි කියෝ, කොන්දරි දෙනවා අතපයරි දෙනවා, දැන් මං ජරාවට පත් වෙලා කියෝ. ඒ වෙලාවේ මේ මහරහතන් වහන්සේ කියනවා, රජතුමනි ඔන්න ඔය ධර්මතාවේ උපනීයති ලෝකේ අද්දූ කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කළ දේශනා කරීමේ ලෝකයාම ජරාවට පත් වෙනවා, හැමදේම ජරා මරණයෙන් හැමෝම ජරාවට පත් වෙලා මරණය කරා යනවා. හැබැයි බොහෝ දිනෙකට ඕක තේරෙන්නේ මැරෙන්න වැටුණට පස්සේ. රජතුමනි මං තරුණ වයසෙම මේ සියලු දේවල් නැසීලා වෙනසීලා කාය ශක්තිය නැති වෙලා ජරාවට පත් වෙනවා කියන කාරණේ තරුණ වයසේදීම තේරුම් ගත්ත නිසායි කියව, මේ සැප සම්පත් සියල්ල අතහැරලා මං උතුම් විමුක්තිය කරමුණු කරගෙන පැවිදි වුණේ කියව. රජ්ජුරුවෝ සාදුකාර දීලා කිව්වා, සාදු සාදු ස්වාමීනි මට තේරුණා තේරුණා කිව්. අනේ ස්වාමීනි ඔබ වහන්සේ අර අනිත් කාරණියත් මට කියලා දෙන්න කිව්. අත්තානෝ ලෝකේ අනපිස්සරෝති, ඒ මොකද්ද ඒ කාරණේ කිය. ඒ වෙලේ කියනවා, රජතුමනි කිසිම පිහිටක් නෑ, අපි මේ සංසාර ගමනේ අසරණයි කිව්. අනේ ස්වාමීනි මට කියලා දෙන්න කිව්වා, අපි කොහොමද ඒ අසරණ වෙන්නේ. ඒ වෙලාවේ කියනවා, රජතුමාට රෝග පීඩා තියෙනවද කියලා ඇහුවා. ඒ වෙලේ කියනවා, අනේ ස්වාමීනි මට වාතාබාධයක් තියෙනවා කියෝ, මට උදේ නැගිටිනකොට අමාරු, මේ ඇඟ පතම රිදෙනවා, ඊළඟට ඔළුව රිදෙනවා, මගේ ඇඟේ මේ වගේ අසනීප තියෙනවා, මේ වගේ රෝග පීඩා තියෙනවා කියෝ. ඒ වෙලාවේ කියනවා, රජතුමනි දැන් ඔබට ඇමතිවරු ඉන්නවා, ඔබට බිරින්දෑවරු ඉන්නවා, දේවිවරු ඉන්නවා, රාජපුතුන් ඉන්නවා, ඔබට මේ තරම් වස්තුව තියෙනවා, ඔබට පුළුවන් දැහුවා මගේ මේ අසනීපේ බාරගන්න කියලා කාටවත් බාර දෙන්න පුළුවන්කමක් නැහැ, ඔබ අසරණයි කියෝ. ඒ නිසා රෝග පීඩා ඉදිරියේ ඔබ අසරණයි කියෝ. ඒ නිසා මෙන්න මේ කාරණේ ලෙඩ වෙන්න කලින්ම මං තේරුම් ගත්තා කියෝ. ඒ තේරුම් ගත්ත නිසයි කිව්වා, තරුණ වයසේම මේ සියලු සැප සම්පත් අතහැරලා මං පැවිදි වුණේ. අනේ සාදු සාදු ස්වාමීනි මට ඒ කාරණේ තේරුණා කියෝ. ඊළඟ කාරණේ අහනවා, ස්වාමීනි අස්සකෝ ලෝකේ සබ්බම් පහය ගමනියා, මොකද ස්වාමිනි ඒ කාරණේ. ඒ වෙලාවේ කියනවා, රජතුමනි මේ වස්තුව සියල්ල අතහැරලා මම මගේ මගේ කියලා මේ සියල්ල පිළිගත්තත් මේ ඔක්කොම අතහැරලා දාලා යන්න වෙනවා. ඒ කාරණේ බුදුරජාණන් වහන්සේ විස්තර කරා. දැන් රජතුමාට මේ වස්තුව තියෙනවා, රාජ්‍ය තියෙනවා, මේ රාජ්‍යයේ මේ වගේ මාලිගාවල් තියෙනවා, මේ රාජ්‍ය හැම දෙයක්ම රජ්ජුරුවන්ටයි. හැබැයි රජතුමා මිය පරලව ගියොත් ආයි රජතුමාට මේවා ලැබෙනවද කියලා ඇහුවා. අනේ ස්වාමීනි මම මිය ගියොත් මං කරගත්ත පිනක් කුසලයක් අනුව කොහේ හරි උපදී, ඊට පස්සේ මට මේවා ලැබෙන්නේ නැහැ කියලා. එතකොට බලන්න, ඔබම හිතන්න ඔබට කොච්චර දේපල වස්තුව මොනවා තිබුණත් ආයි මැරුණත් මැරුණට පස්සේ ඔක්කොම අතහරින්න වෙනවා. ආයි මනුස්ස ලෝකේ කොහේ හරි ඉපදිලා දරුවෙක් හැටියට ආවත් පරණ පෙර ජීවිතයේ දේපල වස්තුව හම්බ වෙනවා. ඒව හම්බෙන්නේ. ඒ නිසා රජතුමනි මොන රජකම් කරත් සිටුකම් කරත් මාලිගා තිබුණත් රත්තරන් කඳු ගහගෙන හිටියත් මේ මම මගේ මගේ කියලා මොනවා තිබුණත් මේ සියල්ල අතහැරලා යන්න වෙනවා. රජතුමනි මේ කාරණේ මං තරුණ වයසේදීම තේරුම් ගත්තා කීව. ඒ බණහල බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් මට ඒක වැටහුණා. ඒ නිසයි කීව, තරුණ වයසේම මේ සියල්ල අතහැරලා මං පැවිදි වුණේ කීව. අනේ සාදු සාදු ස්වාමීනි මට තේරුණා වැටහුණා කි. ස්වාමීනි තව එක කාරණයක් තියෙනවා, ඌනෝ ලෝකේ අතිත්තෝ තණ්හා දාසෝ. ස්වාමීනි මොකද්ද ඒ කාරණේ, මට ඒක විස්තර කරලා දෙන්න කිය. ඒ වෙලාවේ උපමා වලින් කියනවා, රජතුමනි රජතුමාට මේ රාජ්‍ය තියෙනවා, මේ රාජ්‍ය වස්තුව තියෙනවා, රජතුමාට හිතවත් අමාත්‍යවරු 4 දෙනෙකුත් තවත් විදේශ රටකින් එන අමාත්‍යවරෙක් ඇවිල්ලා කියනවා, රජතුමනි උතුරු දිසාවේ රාජ්‍යයක් තියෙනවා, මී මැස්සො නැති මී වදයක් වගේ කිසිම කරදරයක් නැතුව යටත් කරගන්න පුළුවන් මේ වගේ වස්තුව තියෙන රාජ්‍යයක්. රජතුමාට මේ පණවිඩයාව රජුරු මොකද කරන්නේ, ස්වාමීනි මම මගේ සේනාවත් එක්ක ගිහිලා මේ රාජ්‍යය යටත් කරගන්නවා කියලා. ඊළඟට අනිත් පැත්තෙන්ගෙන අමාත්‍යවරයා කියන රජතුමනී දකුණු දිසාවේ විශාල සැප සම්පත් තියෙන රාජ්‍යයක් තියෙනවා කිසිම සටනක් නැතුව අයිති කරගන්න පුළුවන්. එතකොට රජුරුම ස්වාමීනි මං ඒකත් අයිති කරගන්නවා කියලා. අර හතර දිසාවෙම තියෙන රාජ්‍ය හතරම අයිති කරගෙන ඊළඟට මේ භූමියෙන් එහා වෙන දූපතක තියෙන රාජ්‍යයක් ගැන පණවිඩයක් එනවා. ඒකත් අයිති කරගන්න පුළුවන් වස්තුව තියෙන. රජුරුව මොකද කරන්නේ? ස්වාමීනි මං සේනාව එක්ක නැව්වල හරි නැගලා ගිහිලා ඒ රාජ්‍යයත් අයිති කරගන්න. දැන් තමන්ගේ රාජ්‍යයයි හතර දිසාවේ රාජ්‍ය හතරයි අර දූපතේ රාජ්‍යයි ඔක්කොම හයක් තියෙන. මේ රහතන් වහන්සේ අහන රජතුමා ඔය රාජ්‍ය හයේම ඇඳන් හයක එකවර නිදා ගන්නවද කියලා ඇහුවා. නෑ, එක රාජ්‍යයක එකවර නිදා ගන්න. ඔය රාජ්‍ය හයේම මාලිගා හයේ එකවර ඉන්න පුළුවන්ද? බෑ. තැටි හයක රන් තැටි හයක එකවර කෑම කන්න පුළුවන්ද? නෑ. එතකොට මේ මොන තරම් ලැබුණත් කවදාවත් තණ්හාවට දාස වෙලා ඌනෝ ලෝකෙ අතිත්තෝ තණ්හා දාසෝ. ලෝක සත්වයා හැමදාම තණ්හාවෙන් හොයනවා හොයනවා කවදාවත් තෘප්තිමත් වීමක් තියෙනවද? නෑ. මොනතරම් සැප සම්පත් ලැබුණත් කොච්චර රාජ්‍ය ලැබුණත් බුදුරජාණන් වහන්සේ වදාලා රන් කහවණු වැස්සක් වැස්සත් කවදාවත් ඇති ඇති කියලා හිතෙන්නේ නැහැ කියලා. නහයටම යට වෙලා තිබ්බත් හිතෙනවා තව ටිකක් වහිනවා නම් කියලා හිතෙනවා. ඒ වගේ මේ කෙලෙස් වලින් කවදාවත් තෘප්තියක් ලබන්න බෑ කිය. ඒ කාරණේ මං වටහා ගත්ත නිසාමයි රජතුමනි තරුණ වයසේ මේ සියලු දේවල් අතහැරලා පැවිදි වුණේ කියලා රට්ටපාල මහරහතන් වහන්සේ කෝරවී රජුරවන්ට මේ කරුණ කියනකොට රජුරුව පැහැදුණා. පින්වතුනි, මෙන්න මේ මහරහතන් වහන්සේ තමයි මේ බුද්ධ ශාසනය තුළ සද්ධාවෙන් පැවිදි වන්නන් අතර අග්‍රස්ථාන ලැබුවේ රට්ටපාල මහරහතන් වහන්සේ. එතකොට මේ වගේ බලන්න අපිට පේනවා බුද්ධ ශාසනය තුළ කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ඇවිල්ලා පැවිදිවෙන් මොනතරම් සටනක් කරාද. තමන්ගේ දෙමව්පියෝ, ඥාතීන්, යාළු මිත්‍රයෝ, ගිහි ජීවිතයේ හිටපු බිරින්දෑවරු සියලු දෙනා මොනතරම් උපක්‍රම යෙදුවත් උන්වහන්සේට පුළුවන් වුණා උපවාසයක් හරි කරලා තමන්ගේ අරමුණ ජයගෙන පැවිදි වෙලා ධර්මාවබෝධය කරා යන්න. ඒ තමයි මේ බුද්ධ ශාසනය තුළ 80 මහ ශ්‍රාවකයන් වහන්සේලාට අයිති සද්ධාවෙන් පැවිදිවන්නන් අතර අග්‍රස්ථානය ලැබපු රට්ටපාල මහරහතන් වහන්සේ. ඒ උතුම් රට්ටපාල මහරහතන් වහන්සේට අපගේ නමස්කාරයම වේවා කියලා හදවතින් ඔබ වන්දනා කරන්න. ඉතින් මේ ධර්මානුශාසනාවෙන් ඔබ හැම දිනාටම අප්‍රමාදීව ධර්මයේම දියුණු කරගන්න වීරිය, නුවණ, ශක්තිය, හැකියාව, වාසනාවම ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඔබ වන්දනා කරගන්න හැම දෙනාම අභිවාදන සීලිස්ස නිච්ඡං මද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්චතු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහැවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබරදායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077912 4715 077640160 දුරකථන අංක මගින්ද 071 8027 197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්මදානයම උතුම් වේ.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකියි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්තමයි.

ආසා කරමින් රසමුසු භෝජන අනුභව කළද සුවඳැති සිත් ඇදගන්නා වූ සඳුන් ශරීරයෙහි ගැල්ලුවද නොයෙක් ආභරණ වලින් නිසි ලෙස සැරසුණද මේ ජීවිතය බහුරු කෝලම් පාලා ගියා.

0: වහන්සේ නමකට කුටියක් සාදා පූජා කිරීමේ විපාක. කාරුණික පින්වතුනි, ඔබට මේ කියා දීමට බලාපොරොත්තු වන්නේ මහා පින් කමකානිසංස. සමහර වෙලාවට ඔබේ ජීවිතයෙන් ඒ පූජාවකට ඔබ සම්බන්ධ වෙලා තිබෙන්නට පුළුවන්. ඔබ ආධාර උපකාරයක්, ශ්‍රමදායකත්වයක් දරා තිබෙන්නටද පුළුවන්. සමහර වෙලාවට ඔබේම මුදලින්, ඔබේම දායකත්වයෙන්, ඔබ විසින්ම ඒ උතුම් පූජාවක් සිදු කර තිබෙන්නට පුළුවන්. එහෙමනම් එය සිහි කටයුතු කරගෙන එහි ආනිසංස අපදාන පාලියට අනුව සඳහන් වෙලා තිබෙනවා මෙහෙම. නලකුටි දායක කියන හාමුදුරුව කෙනෙක් නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ නලකුටි දායක කියන මේ හාමුදුරුව එක දවසක් නාරද බුදුරජාණන් වහන්සේට බටදඬු වලින් ඉතාම අලංකාරවත් කුටියක් සකස් කරලා පූජා කරනවා. වනාන්තරයේ තියෙන බටදඬු අරගෙන අලංකාරවත් වූ කුටියක් සකස් කරලා ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙනවා. අන්නෙහි ආනිසංස පින්වතුනි, 34 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. 34 වතාවක් අවසානයේ සඳහන් වෙන්නේ ඒ විදිහට රාජ සම්පත් විඳිමින්, දෙව් මිනිස් සැප සම්පත් විඳිමින්, ඒ අනුභවයෙන් ධර්මය අවබෝධ කරගැනීමේ නූන ප්‍රඥාව අවබෝධතාවය ඇතිව නිවන් පසක් කර ගැනීමට මහන්සේ පිටුවහලක් වුණ බව සඳහන් වෙනවා. එවගේම තමයි නාලාගාරික ස්වාමින් වහන්සේ. ඒ හාමුදුරු වැඩ සිටි නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ. නලාගාරික හාමුදුරුව නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. එක දවසක් නාරද බුදුහාමුදුරුවන්ට මේ හාමුදුරුව බටකිලියක් සකස් කරලා ඒ මත තන අතුරලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අන්න බලන්න, ශ්‍රද්ධාවෙන් ඒ පූජාව සිදු කිරීමේ ආනුභාවයෙන් 14 වතාවක් දෙව්ලොව සැප සම්පත් වින්දා. 74 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ මහරහත් භාවයට පත්වන්නටද ඒ පින, ඒ ආනුභාවය හේතු වෙලා තිබෙනවා. එනිසා පින්වතුනි, එය මහා ආනිසංස සමුදායක් ගෙන දෙන උතුම් පින්කම. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිනකුයි දායක යන නමි. තිනකුයි දායක කියන හාමුදුරුව මේට කල්ප 91කට පෙර 16ක්ව ඉපදිලා, 16ක්ව ඉපදී කටයුතු කරන සමයේ දිනක් කැලයට යනවා. ඒ වනාන්තරයට ගිය විටක ලී කෑලි 6ක් අරගෙන දෙක දෙක කතිර සිටිනසේ බැඳලා ඒ මත තන අතුරලා කුටියක් සකස් කරලා මහා සංඝරත්නයට පූජා කරා. මේ තිකුණාය දායක කියන ස්වාමින් වහන්සේ වනාන්තරයට ගිය වෙලේ මේ විදියට මේ උතුම් පූජාව සිද්ධ කරා. උන්වහන්සේ විසින්ම එය සකස් කරගෙන මහා සංඝරත්නයට පූජා කරා. පින්වතුනි, ඒ පිදූ පිනෙන් ලැබෙන ආනිසංස මොනවාද කියලා ඔබ දන්නවාද? අසන්න. තවුතිසා දෙව්ලොව දෙව්විමනක් පහළ වුණා කියනවා. ඒ වගේම උපනුපන් තැන තම සිතේ හැටියටම ප්‍රාසාද මන්දිර පහළ වුණා කියලා සඳහන් වෙනවා. බිය නැතිවීම, තැති ගැනීම, ලොමු දැහැ ගැනීම නැත්තෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම යන හැම තැනකදීම සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, වෘක ආදී සතුන්ගෙන් පීඩාවක් සිදු වෙලා නැහැ. වනාන්තරයේදී යන විට එහෙම සතුන් ඉන්නව නම් ඒ සතුන් ඈත් වෙලා තියෙනවා කියනවා. එවගේම සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භහන්දයන්, රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වෙලා තියෙනවා. අවසානයේ අප බුදුසසුනේදී සාන්ත සුවයට පත් වී නිවන අවබෝධ කරගෙන තිබෙනවා. පණන් සද්ධාවෙන් කරපු මේ පින්කමේ ආනිසංස හේතුවෙන්. එනිසා ඔබත් ඔබේ ජීවිතය තුළින් පින්වතුනි මේ පින්කමකට සම්බන්ධ වෙලා තිබෙනවා නම්, ඔබ විසින් මේ පින්කමක් සිදු කරන තිබෙනවා නම්, සිත සකස් කරගෙන සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ පින්කමේ ආනිසංසය එලෙසින්ම ඔබට ලබා ගන්නට පුළුවන්.
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනාවූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්තවග්ගය.

ගන්න ඕන මල්ලහුරක් තියන අතින් කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවාසි ඇති අය ළඟ කොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්න

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද? මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්න.

0: සමගයි.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදුල ගුවන් විදුලිය.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පණ්ඩිත වග්ගය.

ලොවේ තිස්සියල් ගිලගන්නා වූ මාරයාට කොතැන වුවද බාධාවක් නැත. අප විඳින්නා වූ මේ සැප පින් ඇතිතෙක් පමණි. ජීවත්වන කාලය බුදුබණට අනුව ජීවත් වෙනවා විනා කුමන නැටුම් කෙලි සිනාවන්ද?

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ.

යමෙ තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවම ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය

කාබි නිරන්තරයෙන් සැරසීමෙන් ඇති ඵලය කුමක්ද? මේ කුණු සිරුර දමා යනවා මිස කොහේ නම් රැගෙන යන්නද? හැම විට කම්මැලි නොවි පින් කර ගන්නවා නම් මේ නිම්හිම් නැති භවසාගරයෙන්

0: சுதில குவன்விதுலியா
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: භික්ෂූන් වහන්සේ නමකට කුටියක් සාදා පූජා කිරීමේ විපාක. කාරුණික පින්වතුනි, ඔබට මේ කියා දීමට බලාපොරොත්තු වන්නේ මහා පින්කම කානිසංස. සමහර වෙලාවට ඔබේ ජීවිතයෙන් ඒ පූජාවකට ඔබ සම්බන්ධ වෙලා තිබෙන්නට පුළුවන්. ඔබ ආධාර උපකාරයක්, ශ්‍රමදායකත්වයක් දරා තිබෙන්නටද පුළුවන්. සමහර වෙලාවට ඔබේම මුදලින්, ඔබේම දායකත්වයෙන්, ඔබ විසින්ම ඒ උතුම් පූජාවක් සිදු කර තිබෙන්නට පුළුවන්. එහෙමනම් එය සිහි කටයුතු කරගෙන එහි ආනිසංස අපදාන පාලියට අනුව සඳහන් වෙලා තිබෙනවා මෙහෙම. නලකුටි දායක කියන හාමුදුරුව කෙනෙක් නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ නලකුටි දායක කියන මේ හාමුදුරුව එක දවසක් නාරද බුදුරජාණන් වහන්සේට බටදඬු වලින් ඉතාම අලංකාරවත් කුටියක් සකස් කරලා පූජා කරනවා. වනාන්තරයේ තියෙන බටදඬු අරගෙන අලංකාරවත් වූ කුටියක් සකස් කරලා ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙනවා. අන්නෙහි ආනිසංස පින්වතුනි, 34 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. 34 වතාවක් අවසානයේ සඳහන් වෙන්නේ ඒ විදිහට රාජ සම්පත් විඳිමින්, දිව මිනිස් සැප සම්පත් විඳිමින්, ඒ අනුභවයෙන් ධර්මය අවබෝධ කරගැනීමේ නූන ප්‍රඥාව අවබෝධතාවයේ ඇතිව නිවන් පසක් කර ගැනීමට මහස්සේ පිටුවහලක් වුණ බව සඳහන් වෙනවා. ඒ වගේම තමයි නාලාගාරික ස්වාමින් වහන්සේ. ඒ හාමුදුරු වැඩ සිටි නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ. නාලාගාරික හාමුදුරුව නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. එක දවසක් නාරද බුදුහාමුදුරුවන්ට මේ හාමුදුරුව බටකිලියක් සකස් කරලා ඒ මත තන අතුරලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අන්න බලන්න, ශ්‍රද්ධාවෙන් ඒ පූජාව සිදු කිරීමේ ආනුභාවයෙන් 14 වතාවක් දෙව්ලොව සැප සම්පත් වින්දා. 74 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ මහරහත් භාවයට පත්වන්නටද ඒ පින, ඒ ආනුභාවය හේතු වෙලා තිබෙනවා. එනිසා පින්වතුනි, එය මහා ආනිසංස සමුදායක් ගෙන දෙන උතුම් පින්කම. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිනකුයි දායක යන නමින්, තිනකුයි දායක කියන හාමුදුරුව. මේට කල්ප 91කට පෙර 16ක්ව ඉපදිලා, 16ක්ව ඉපදී කටයුතු කරන සමයේ දිනක් කැලයට යනවා. ඒ වනාන්තරයට ගිය විටක ලී කෑලි 6ක් අරගෙන දෙක දෙක කතිර සිටිනසේ බැඳලා ඒ මත තන අතුරලා කුටියක් සකස් කරලා මහා සංඝරත්නයට පූජා කරා. මේ තිකුණාය දායක කියන ස්වාමින් වහන්සේ වනාන්තරයට ගිය වෙලේ මේ විදියට මේ උතුම් පූජාව සිද්ධ කරා. උන්වහන්සේ විසින්ම එය සකස් කරගෙන මහා සංඝරත්නයට පූජා කරා. පින්වතුනි, ඒ පිදූ පිනෙන් ලැබෙන ආනිසංස මොනවාද කියලා ඔබ දන්නවාද? අසන්න. තෞතිසා දෙව්ලොව දෙව්විමනක් පහළ වුණා කියනවා. ඒ වගේම උපනුපන් තැන තම සිතේ හැටියටම ප්‍රාසාද මන්දිර පහළ වුණා කියලා සඳහන් වෙනවා. බිය නැතිවීම, තැති ගැනීම, ලොමු දැහැ ගැනීම නැත්තෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම යන හැම තැනකදීම සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, වෘක ආදී සතුන්ගෙන් පීඩාවක් සිදු වෙලා නැහැ. වනාන්තරයේදී අනවිට එහෙම සතුන් ඉන්නවා නම් ඒ සතුන් ඈත් වෙලා තියෙනවා කියනවා. ඒ වගේම සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන්, රකුසන් තමා යනවිට මාර්ගයෙන් ඉවත් වෙලා තියෙනවා. අවසානයේ අප බුදුසසුනේදී සාන්ත සුවයට පත් වී නිවන අවබෝධ කරගෙන තිබෙනවා. පණ සද්ධාවෙන් කරපු මේ පින්කමේ ආනිසංස හේතුයි. එනිසා ඔබත් ඔබේ ජීවිතයේ තුලින් පින්තුණු මේ පින්කමකට සම්බන්ධ වෙලා තිබෙනවා නම් ඔබ විසින් මේ පින්කමක් සිදු කරන තිබෙනවා නම් සිත සකස් කරගෙන සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ පින්කමේ ආනිසංසය එලෙසින්ම ඔබට ලබා ගන්නට පුළුවන්.
1: සුදිලි ගුවන් විදුලිය

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනාවු සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

0: சுதில புவி துணியர்
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල radio.lk අරහා මුළු ලොවටම
1: සුදුල පුවන් දෙදෙනා.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය

0: එබැවින් සිංහලයෙන් ප්‍රකාශ කළායයි අනාදරයක් ඇතිකොට නොගෙන භක්ත්‍යාදරයෙන් නමස්කාර කරමින් මනෝහාර වූ මිස් සද්ධර්මය ඇසුවහොත් සත්‍ය වශයෙන්ම අතිශයින් උත්තරීතර වූ ස්වර්ග හා මෝක්ෂ සම්පත්තිය සිද්ධවන්නේමය.
1: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිත ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

0: අන්ධකාරයෙහි අස්වලෝමයක් දුර සිට විදින කල්හි ඉතා සුළු ප්‍රමාද දෝෂයකින් උවද එය වැරදි යා හැකිය. විදුලිය හා සමාන මේ ශරීරය ලබාගත් විටදී පින් සිදු නොකළහොත් ස්වර්ග මොක්ෂ සම්පත් වැරදි යන්නේය.
1: සුදිල ගුවන් විදුලියයි.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවක්.

0: ආදිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල කුවන් විදුලිය
2: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවනම් ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය

වහන්සේ වැඩ සලසාගෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පතා කීර්තිය උදා කර ගන්න.
1: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලියේ ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදුල ගුවන්විදුලිය සමඟ ඔබ රැඳී සිටින්නේ.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය.

මස්ලේ නැති ඇටලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.

ඒන් වටින පින්කම් අප්‍රමාණව සිදු කරගෙන ඇති. ඒ පින්කම් අතර බලන්න මේ උතුම් පින්කමත් සිදු කරගෙන තිබෙනවාද කියලා. පාවහන් පූජා කිරීමේ පින්කම. පාවහන් පිදීමේ විපාක පිළින්දවච්ච අපදානයට අනුව සඳහන් වෙනවා. එක දවසක් උපාහනදායක ස්වාමින් වහන්සේ වන්දන නම් ශ්‍රාවකයන් වහන්සේට එකඟ වූ සිතින් යහපත් වූ සිතින් නුවණ යොදාගෙන පාවහන් යුගලක් පූජා කරනවා.

බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වැඩම කරන අවස්ථාවක් දැකලා තමයි ඒ කාරණාව සිදු කරන්නේ. අනෝමදාසී බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වඩින විට පනාදිදායක හාමුදුරුව ඒ දකිනවා. උන්වහන්සේ පැළඳගෙන ඉන්න පාවහන් යුගල සිත පෙරටු කරගෙන සිත තුළ ගෞරවය ඇති කරගෙන පින්වතුනි පූජා කළා. බලන්නෙහි ආනිසංස වශයෙන් සඳහන් වෙනවා දහස් වාරයක් සක්විති රජ බවට පත් වෙලා තියෙනවා. ඒ පිනෙන් සංසාර ගමන කෙටි කරගෙන උතුම් නිවන අවබෝධ කරගන්න නුවණ ප්‍රඥාව අවබෝධය ලැබිලා තිබෙනවා. ඒ වගේම වේගයෙන් යා හැකි වාහන ලැබුණා. ප්‍රාසාද රන්සිවිකා වටිනා ඇතුන් අසුන්ද ලැබී තිබෙනවා. අග්‍ර ගණයේ පාවහන්ද ලැබිලා තිබෙනවා. ඒ උතුම් පින්කම සද්ධාවෙන් සිදු කිරීම හේතුවෙන් ඔබට දැන් පැහැදිලි ඇති. ඔබත් දැන් සිහි කටයුතු කරගන්න. අනේ මමත් මේ උතුම් පූජාව කොයිතරම් සිදු කරලා තියෙනවද? ඒ උතුම් ආනිසංසයෙන් මටත් මේ උතුම් විපාකයන් සංසාරේ නිවන් අවබෝධ කරගන්නට ලැබේවා කියලා පින්වතුනි සාදු සිතින් පින්කම සිහි කටයුතු කරගන්නා.

0: පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර අපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල් කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ගය
1: සුදිල ගුවන්විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත පව් කරන්නා මෙලොවත් තැවෙනවා. ඒ වගේම පරලොවත් තැවෙනවා. මෙලව පරලව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවා.

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

අතයිතිහට රතන සූත්‍ර දේශනාව මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

සතියේ සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුද්ධි ලඝුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

ඔබේ සතිය දිනවල පස්සරු දෙකී සිට හතර දක්වා සුදුල radio.lk ඔස්සේ විකාශය වන මියුරු හින්දි කීතාවලියත් සමගින් එකතු වන්නට කියලා, හින්දි සිනමාවේ දැවැන්ත චරිත, ඔබ වඩාත් ආදරය කරන චරිත එක්ක හින්දි චිත්‍රපට ගීතවල රූප රාමු තවමත් ඔබේ මතකයේ ඉතිරි වෙලා ඇති. තවමත් ඔබේ මතකයට නැගෙනව ඇති. ඉතින් හින්දි චිත්‍රපටයක අපූරු ගීතයක් රසවිඳින්නට හොඳම වෙලාව මේක කියලා මට හිතුණා.

0: පූජා කිරීමේ ආනිසංස. අත්තදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ චත්‍රදායක නමින් ස්වාමින් වහන්සේ නමක් සිටියා. මේ ස්වාමින් වහන්සේ පෙර ආත්ම භාවයක පෙර කාලයක තමන්ගේ එකම පුතුණුවන් පැවිදි භාවයට පත් වුණා. පැවිදි භාවයට පත් වෙලා මේ පුතුණුවන් කෙලෙසුන් නසා රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පත් වූයෙන් පිරිනිවන් පෑවා. පින්වතුනි, ඒ ආත්මයේ මේ චත්‍රදායක හාමුදුරුව පුතුණුවන්ගේ පිරිනිවන් මංචකේ පිරිනිවන් පෑ ස්ථානයේ දැකලා එම ස්ථානයට ගිහින් සුදු රෙදි කෑල්ලක් සකස් කරගෙන ඒ තුලින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් චත්‍රයක් සකස් කරලා පිරිනිවන් මංචකයට නම් වන්නට යෙදුණා. එහි ආනිසංස වශයෙන් බණ පොත කියා දෙනවා. කල්ප 94ක් සැප විපාක ලැබූ බව. එච්චර විතරක් නෙවෙයි, ඒ පිනෙන් තෙවරක් සක්විති රජ බවට පත් වූ බවද සඳහන් වෙනවා. එනිසා ඔබත් පූජා කරන පූජා වස්තුව පිළිබඳව අවබෝධ කරගෙන ඒ පූජා වස්තුව පූජා කරන කෙනාගේ ගුණය පිළිබඳව ගෞරවයේ සිතෙහි ඇති කරගෙන පූජා කරන්න. අන්න එවිට එහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්. චත්‍රදායක හාමුදුරුවන්ටත් ඒ ආනිසංසය ලැබුණේ පෙර ආත්මයේගේ තමන්ගේ පුතාගේ පිරිනුවන් මංචකයට තමයි ඒ චත්‍රයේ පූජා කළේ. බලන්න එහි ආනිසංස කොයිතරම්ද කියලා. එනිසා පින්වතුනි, ඔබත් පූජා කරන පූජා වස්තුව, පූජා භාණ්ඩය ඒ ගෞරවයෙන් සද්ධාවෙන් පූජා කරන්න. ඒ වගේම පිළිඳවච්ච හාමුදුරුවන්ට චත්‍ර දානයේ අනුසස් 8ක් ලැබිලා තිබෙනවා. සීතලෙන් පීඩා නොලැබීම, තම ශරීරයේ කුණු නොවැළීම, උපද්‍රව නැත්තේක් බවට පත්වීම, සෑම කල්හිම අන්‍යයන් විසින් ගරු බුහුමන් දැක්වීම, සියුම් වූ සුමට සුමුදු සමක් ඇත්තෙක බවට පත්වීම, පිරිසිදු සිතක් ඇත්තෙකු බවට පත්වීම, ඌෂ්ණයෙන් පීඩා නොලැබී කටයුතු කරන කෙනෙක් බවට පත්වීම, බොහෝ විචිත්‍ර ලස්සන කුඩ ආදිය ලැබීම උතුම් පිනක් වශයෙන් හේතු වෙලා තිබෙනවා. ඔබටත් පින්වතුනි, ඒ ආනිසංස එලෙසින්ම ලැබේවා කියන ප්‍රාර්ථනා කරනවා.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

පව් කරන්නා මෙලොවත් සෝක කරයි. ඒ වගේම පරලොවත් සෝක කරයි. දෙලොවම සෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යම

පවට ලොල්වි ආසාවෙන් පෞකල සෑම සත්වයින්ටම නැවත ඉපදුන විට තමන් සිතන ලෙසින් පැවතිය නොහැකිය. එබන්දන් අපායේ යම රජු ළඟට ගෙන ගොස් කරන ලද පව් විමසා නිසි දඬුවම් ලබා

පුදුමග තෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ web

හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමක වර්ගය.

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?

පින්වත සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය

බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: පුළුවනි. දිනපතා 500 රුපියල් සිට 500 රුපියල් දක්වා පුංචි ඔබවැමින් සුදුල ගුවන් විදුලිය තිළිණ කරන ඔබේ කාල හෝරාව. මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ රැඳී සිටින්නේ.
1: සොතිර ගුවන් විදුලිය

0: පින්වත සසර ගමන නිම කල ශෝක දුරු කල සියලු තන්හි නොඇලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කල රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමගයි.
2: පවන් අතු පිදීමේ ආනිසංස හෙවත් වටාපත් පූජා කිරීමේ ආනිසංස ඔබට දැන් මතක් වෙනවා ඇති. මම කොයිතරම් වටාපත් ස්වාමින් වහන්සේලාට පූජා කරලා තිබෙනවාද කියලා. එහෙමනම් පින්වතුනි අවබෝධ කරගන්න, ඔබ වටාපතක් පූජා කරලා තියෙනවා නම් ඒ පූජා කිරීමෙන් ඔබට ලැබෙන ආනිසංස මොනවද කියලා. සීතලින් හා උෂ්ණයෙන් කවදාවත් පීඩාවක් ඇති නොවේ. ශරීර දාහ නැත්තේකු බවට පත් වෙනවා. මානසික දාහ නැත්තේකු බවට පත් වෙනවා. රාග ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. දේශ ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මෝහ ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මාන ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මිසදිටු ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මේ සඳහන් කරේ රාග දේශ මෝහ මාන මිසදිටු අදහස් කියන මෙන්න මේ සිතුවිලි නැතුව ඔබට ලස්සන ජීවිතයක් ගත කරන්නට පුළුවන්. ඔබට කල්පනාවේ ඒව මට ලැබිලා නැහෙනි කියලා. නමුත් පින්වතුනි මේ සංසාරයේ පුරාවට අපි තවත් බොහෝ කාලයක් ගමන් කරාවි. ඒ ගමන් කරන කාල සීමාවේදී මේ ආදී ආනිසංස ඔබේ ජීවිතයට ලැබිලා එහි ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම සැලසීම. එනිසා ඔබ මේ පූජා කිරීමෙන් කරන ප්‍රාර්ථනා ඔබේ ජීවිතයට මහා ශක්තියක් බවට පත් වෙනවා. මේ ආනිසංස සමුදාය එලෙසින්ම ඔබට ලැබෙනවා. ඔබ පවන් අතු දාහක් පූජා කරත් ප්‍රතිඵලයක් නැහැ. සිත සකස් කරගෙන පූජා කරේ නැත්නම් එක පවන් අත්තක් පූජා කළත් සිත සකස් කරගෙන ඔබට හියානි සංසමිලිසින් ලබා ගන්නට පුළුවන්.

නමු බුද්ධාය. මේ මහපොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකයේම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

උතුම්ගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවිය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලියෝස්සේ දිනපතා රාත්‍රී 10ට සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපි වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වා සෝවාබාදෝ ඨානසෝ
0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සුදුල ගුවන් උදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
2: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ඨානාවීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං.

විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවණීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවණීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න

සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියනු තුන් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදේ පළ කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත්වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Gacchanti sabbe maranaṃ ahañca. Bhūmatma sadahasitin yuttava sakas karagattavu pūjā dravyan buddha peraherin budu buddha sandaha chaiti rājānan vahanseṭa bodhin vahanseṭa buddha patimā vahanse abiyasa 820 බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහත් ගිලන්පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජා විත්වා 820 බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජා විත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදුගුණ මෙනෙහි කරන්නේ

අපි හැම දිනාම එක විට ගාථාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුත් වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

0: Sadu, sadu, sadu.
1: අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන් පස බෙහෙත් බඩු, ඖෂධාදී වූයේ පුද පූජාවන් අට පිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

वेसगो मुनि राज वांदी नेमी साधु।

Sadu, sadu, sadu. අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්‍රකාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 890ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතා උන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

තු අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයා පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: Radio Juan Petolia.
1: පිංගුතුනි, ඔබට මා මේ පැහැදිලි කරනු ලබන්නේ ඔබේ ජීවිතයෙන් බොහෝමයක් සතුටින් යුතුව ඔබ එකතු වෙලා කරපු පින්කමක ආනිසංස. සිහියට නගා ගන්න බලන්න, ඔබ චෛත්‍යයක් පිරිසිදු කරන්නට, චෛත්‍යයක් සකස් කරන්නට ඔබ දායකත්වය ලබා දීලා තිබෙනවාද කියලා. එහි ආනිසංස ඔබට අවබෝධ කරගන්න, එහි විපාක ඔබට ලබා ගන්නට පුළුවන්. අසන්න මෙත් සිතින් යුතුව. පවංකර යන නමින් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ පෙර ජීවිතයක වනකාර්මිකයෙකු බවට පත් වෙලා ඉපදුනා. මෙතුමා කැලේ එක දවසක් යන විට පියමුතුරා බුදුපියාණන් වහන්සේගේ ධාතුන් නිදන් කරලා තියෙන, ධාතු තැන්පත් කරලා සාදා තිබෙන චෛත්‍යයක් හමු වෙනවා. වනාන්තරේ මේ චෛත්‍යය තිබෙනවා. වනාන්තරේ තිබෙන මේ චෛත්‍යය වනග්‍රහණයට ලක් වෙලා තිබුණා. ඒ කියන්නේ මුළු චෛත්‍ය පුරාම කැලෑව වැවිලා වනාන්තරයෙන් වටවෙලා වනග්‍රහණයට හසු වෙලා තිබෙනවා. මෙතුමා මොකද කළේ? පින්වතුනි, සද්ධාවෙන් යුක්තව මෙය දැකලා ඉතාම ලස්සනට පිරිසිදු කරා. ඒ පිරිසිදු කිරීමේ ආනිසංස සංසාරේ පුරාවට ගමන් කරනවා. පිරිසිදු කරලා අටවාරයක් චෛත්‍ය වටා වැඳලා, පින්වතුනි, පැදකුණු කරලා පිටු නොපා ගිය කුසලයෙන් තවතිසා දිව්‍ය ලෝකේ ඉපදුණා. මහා රන්විමනක් පහළ වුණා. 300 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදුණා. 25 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදුණා. එච්චර විතරක් නෙවෙයි, මනුලොවදී ජීවත් වෙන විට මෙන්න මෙහෙම විපාක ලැබිලා තිබෙනවා. මහත් භෝග සම්පත් හැම විටම ලැබීම. වනයේට ගියාද, ඒ වනය තමාට පිහිට ලෙස පැවතීම. වනයේ කුණකටු ආදිය මාර්ගයෙන් ඉවත් වීම. කුෂ්ඨ රෝගද, ගණ්ඩ රෝගද, දද වන කුෂ්ඨ ආදී මෙන්න මේ රෝගවලින් පීඩාවට පත්නු වීම. ස්වල්ප මාත්‍රද පිළිකාවක් ශරීරේ හට නොගැනීම. රන් පැහැපා සිරුරක් ලැබීම. අකමැති දෑ බැහැරවි කැමැති දෑ ලැබීම. සිත එකඟව මනාව සමාධි සුවයෙන් කටයුතු කිරීම. කල්ප ලක්ෂයක් තුළ දුගතියට නොවැටි යහපත් භූමිතලවල ජීවත් වීම. අවසානයේ පින්වතුනි, සාන්ත වූ නිවනට පත්වීමේ මහා පුණ්‍ය සම්පත්තිය මේ උතුම් පූජාව තුළ තිබෙනවා. එනිසා ඔබත් ඔබේ විහාරස්ථානයේ වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ස්ථානයක වෙන්නට පුළුවන්, උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ පිරිසුදු කිරීමට දායකත්වය දරන්න. ඒ චෛත්‍ය රාජයානන් පිරිසිදු කිරීම ගෞරව සද්ධාවෙන් සිදු කිරීමෙන් ඔබට මේ ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන්. පින්වතුනි,
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාව.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා. සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුතිය කුවන් පෙතලිය.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපුර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රිය කරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා. මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සුභාවිත ගී රස විඳිමු වැඩසටහනින්. අපි ඉඳහිට චිත්‍රපටයක දෙක ගීතත් ප්‍රචාරය කරනු ලබනවා. මම ඊළඟට තෝරාගනු ලැබුවේ එවැනි ගීතයක්. මේ චිත්‍රපටය මහරෑ හැම වූ ස්ත්‍රිය 1966 වර්ෂයේ තමයි තිරගත වුණේ. මෙහි ගීතවල තනු නිර්මාණය කළේ සහ සංගීතය අධ්‍යක්ෂණය කළේ සුප්‍රකට ශිල්පියෙකු වන M.K. රොක්සාමි. ගායනා කරන්නේ මේ ගීතය මොහිදින් බෙක්. අහලා බලන්න සුමිහිරි, ඔබේ මතකයේ රැඳුණු සිත් රැඳි ගීතයක් මේ.

සුනිල් සාන්තයන් විසින් ගායනා කළ ගීතයක් තමයි මා මීළඟට තෝරාගනු ලැබුවේ. මේ ගීතයේ විශේෂත්වය බෙහෙවින්ම ඔබට සඳහන් කරනවා නම් සුවිශේෂී කරුණු කාරණා රාශියකින් සමන්විත වීමම මේ ගීතය විශේෂත්වයක් ගන්නට ප්‍රධාන හේතුවක් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි තැටියකට නැගුණු ප්‍රථම සිංහල ගීතය 1948 වර්ෂයේ තමයි මේ ගීතය ගුවන්විදුලි තැටියකට නැගුණේ පළවෙනි වතාවට. සුනිල් සාන්තයන් පිළිබඳව ස්වභාවිත ගී රසවින්දු වැඩසටහනේදී ඇතැන් ගීත විචාරගෙන ඒමේදී අපි සඳහන් කරනු ලබනවා ඔහුගෙන් සිංහල සාහිත්‍යයට සිංහල ගීත සාහිත්‍යයට සිදු වූ සේවාව පිළිබඳව. විශේෂයෙන්ම 50-60 වගේ දශකවල සහ ඊටත් පෙරත් අපේ සිංහල ගීත බොහෝ විට රචනා වුණේ ඉන්දියාවේ හින්දි ගීතවල තනුවලට. මොකක් හෝ වචන ටිකක් යොදලා හින්දි ගීතයක තනුවකට තමයි ඒ කාලේ ගීත රචනා වුණේ. මෙන්න මේක මුදව ගන්න අවශ්‍ය වුණා. දේශීය සංගීත ස්වරූපය, දේශීය සංගීත කලාව සොයාගෙන යන්නට වුණා. එහිදී මුල්තැනගත් එක් පුරෝගාමියෙක් හැටියට මේ සුනිල් සාන්තයන් අපට සඳහන් කරන්න පුළුවන්. අදටත් මොහුගේ ගීත අපේ මුවින් කියවෙනවා. සංගීතයේ හදාරණ ඉගෙන ගන්න කවුරුත් මොහුගේ ගීතවලින් තමයි මුල පුරන්නේ. වන්දනා ගමනක්, චාරිකාවක් යන විට නැතිවම බැරි ගීතයක් මා මේ තෝරාගනු ලැබුවේ. කුඩා දරුවන් පවා මේ ගීතය ගායනා කරනවා මම දැකලා තියෙනවා. හොඳයි, එහෙමනම් මා මේ ගීතය පිළිබඳව විචාරයක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ අප කවුරුත් දන්නා ඔබේ අපේ මුවින් ගැයෙන ලස්සන ගීතය. මේ ගීතයේ සංගීතය, තනුව සහ ගායනය සියල්ලක්ම සුදු කළේ සුනිල් සාන්තයන් විසින්. හොඳයි, එහෙමනම් ඒ අපූරු සුන්දර අමරණීය ගීතය මෙන්න ශ්‍රවණය කරන්න සුදුල ගුවන් විදුලියෙන්.

මේ ඔබ බැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සුභාවිත ගී රස විඳිමු. ශ්‍රවණය කරන ඔබට අපි මියුරු සුභාවිත ගීයන්ගේ අරුත පැහැදිලි කරමින් රසවින්දනයක් ගෙන දෙන අතරම වරින් වර ඔබට සුවිශේෂී කරුණු කාරණා විශේෂම ගීත ශ්‍රේෂ්ඨයට සංගීත ශ්‍රේෂ්ඨයට බලපාන වැදගත් වන ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තුවෙන් සිටිනවා. දැන් මං එවැනි වූ කාරණාවක් ඔබට සඳහන් කරන්නටයි මේ සූදානම. රාගය. රාගය කියලා කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඔබ විවිධ පිළිතුරු ලබා දෙන බව මා දන්නවා. සාමාන්‍ය අදහස රාගය කියන එකේ ඇලීම, ආදරය, ප්‍රේමය, කැමැත්ත වගේ කියන තේරුම. නමුත් මේ රාගය කියන වචනය සංගීතයේදී භාවිත වෙන්නේ ඊට වඩා වෙනත් අරුතක් ඇතිව. අන්නේ අරුත තමයි මම ඔබට පැහැදිලි කරලා දෙන්න උත්සාහ ගන්නේ. කිසියම් විශේෂිත ස්වරයන්ගෙන් සෑදුණු මිනිස් සිතෙහි හැඟීම් හෝ භාවයන් ඇති කළ හැකි එකිනෙකට වෙනස් වූ රසවත් වූ නාදමාලාව රාගය කියලා හඳුන්වනවා. සංගීතය හදාරන දූපතුන් සංගීතඥයින් මේ පිළිබඳව මට වඩා සුවිශේෂී ඥානයක් ඇති අය. නමුත් මේ රාගය කියන එක සංගීතය අනුව සරලව විග්‍රහ කළ තියෙන්නේ, විග්‍රහ කරන්න පුළුවන්කම තියෙන්නේ ඔන්න ඔය ආකාරයට. ඉතින් සිංහල සංගීතයේ බොහෝ විට පැරණි සංගීතයේදී මේ රාගය බොහොම භාවිතයට ගත් අවස්ථා අපට අපේ ගීත සංගීතය, ගීත සාහිත්‍ය විමසා බලන විට දක්නට ලැබෙනවා. වර්තමානයේ නම් මේවා අමතක කොට මොකද්ද ක්‍රමයකට ගීත සංගීතවත් වෙන ආකාරය තමයි බොහෝ සෙයින් අපිට දක්නට ලැබෙන්නේ. ඉතින් සුභාවිත ගී රස වින්දනයේදී මෙවැනි වූ තොරතුරු කරුණු කාරණාත් අපි සුදුල ගුවන් විදුලිය ඔස්සේ ඔබ වෙත වරින් වර මේ ආකාරයෙන් තවදුරටත් සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. තවත් මියුරු ගීතයක් ශ්‍රවණය කරමු.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: ජනතා දාසියක් වීමට හේතුව. පිංගුතුනි කුජුත්තරා මේ දාසිය බොහෝ ධර්ම කතික දාසියක් බවට පත් වෙලා සිටියා. කාන්තාවක් බවට පත් වුණා. නමුත් ඇය ආත්මභාව 500ක් පුරාවට දාසියක් වීමට පුංචි අකුසල කර්මයක් කරගත්තා. ඒ අකුසල කර්මයේ කුමක්ද? සමහර වෙලාවට එය ඔබ නොසිතා ඔබ එහි තිබෙන බරපතලකම නොදැන සිදු කරගන්නට පුළුවන්. ඇය එක දවසක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ සිටු දියණියක් වෙලා ඉපදුනා. මේ සිටු දියණියට රහත් සාමණේර තෙරණියක් සිටියා. ඇය සමඟ බොහෝම ලෙංගතුභාවයෙන් තමයි මේ රහත් සාමණේර තෙරණිය සිටියේ. එක දවසක් සිටුමාලිගාවට මේ රහත් සාමණේර තෙරණිය වැඩම කළා. වැඩම කරාම මේ සිටු දියණිය කියනවා, අන්න අතන තියෙන මගේ රන් ආභරණය අනේ මගේ ළඟට ගෙනල්ල දෙන්න කියලා. අර මේසෙ උඩ තියෙන මගේ රත්තරන් ආභරණය මගේ ළඟට ගෙනල්ල දෙන්න කියලා අර රහත් මෙහෙණින් වහන්සේට කීවා. ඒ රහත් මෙහෙණින් වහන්සේ ඒ ගෙනල්ල දුන්නා. අන්න ඒ රහත් මෙහෙණින් වහන්සේට කියලා ඒ කාරණාව සිදු කරගත්ත හේතුවෙන් තමයි පින්වතුනි ආත්මභාව 500ක් ඇයට දාසකම් සිදු කරන්නට, වැඩකාරකම් සිදු කරන්නට සිදු වුණු මහා අකුසල කර්මය. ඔබේ ජීවිතේනුත් ඔබ සමහර වෙලාවට පන්සලට ගියහම, වෙහෙරට ගියහම භික්ෂූන් වහන්සේට අණ කරලා භික්ෂූන් වහන්සේගෙන් එහෙම දෙයක්, එහෙම වැඩක්, යම්කිසි දෙයක් සිදු කරගන්නට උත්සාහවන්ත වෙන්නට පුළුවන්. ඔබ සමහර වෙලාවට එහෙම සිදු කරගෙන තිබෙන්නට පුළුවන්. පින්වත්නි, එහි මෙහි සඳහන් වන ආකාරයට මහා අකුසල කර්මයක් සිදුවන බව අවබෝධයේ තබාගෙන ක්‍රියා කරන්න. තෙරුවන්
1: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා, ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය, ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතැන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ, අසරණ සරණ වූ, ත්‍රිලෝතිලක වූ, සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල, මහා බල, මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංසදායකයි, මහා බලගතුයි. සදහැව පින්වතුනි, පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
2: අවසරයි ස්වාමීන් වහන්සේ.
1: නමස්කාර.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග

අසහනයට පත්වෙච්ච හැම දෙනාගෙම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත්වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න.

ඇතුළු වන විට පිට වන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සොබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලයි තියෙන්නේ. දැන් මට දැනෙනවා සොබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සොබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සොබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී. දැන් මගේ එකම අදිෂ්ඨානය ලෝකයට සේවය කරන්න. මගේ දෑත්, පා, සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නැහැ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නැහැ. මරණයේ ඉදිරියේ සැලීමක් නැහැ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවි පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වන දේත් පේනවා. නිසල ජලයක
පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිතමට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මාවැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුළම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත්, ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

මල්වියන් ආදිය පූජා කිරීමෙන් ලැබෙන විපාක. පින්වතුනි, ඔබේ ජීවිතයෙන් ඔබ ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කරලා මල්වලින් සකස් කරන විශේෂිතු මල්මාලා, මල්වියන්, මල් රේණු බුදුහාමුදුරුවන්ගේ නාමයට අපමණ පූජා කර නැති. අපි විමසමු, විමසා බලමු, අවබෝධ කරගමු ඒ උතුම් පූජාවක තිබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. අතීතයේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ රේණු පූජක කියලා ඉතාම සීලවන්ත හාමුදුරන් වහන්සේ නමක් වැඩ සිටියා. එක දවසක් මේ හාමුදුරන් වහන්සේට සිතෙනවා, මේ සුවඳමත් මල් රේණු සකස් කරගෙන, විශේෂයෙන් නාමල් රේණු සකස් කරගෙන බුදුහාමුදුරන්ට පූජ කරන්න ඕන කියලා. එහෙම සිතන රේණු පූජක හාමුදුරුව උන්වහන්සේගේ දෑතින්ම නාමල් රේණු සකස් කරගෙන පිරිසිදු කරලා විපස්සී බුදුරජාණන් වහන්සේට මහත් වූ ගෞරවයෙන් යුක්තව පූජා කරනවා. එතනදී පින්වතුනි, සිතේ මහා ප්‍රසන්න භාවයක් ඇති කරගෙන, සිතේ මහා සතුටක් ඇති කරගෙන උන්වහන්සේ ඒ උතුම් පූජාව සිද්ධ කළා. සඳහන් වෙනවා එහි ආනිසංස වශයෙන් ඒ පූජා කිරීමේ මහා පිනෙන් රේණු නම් සක්විති රජ බවට පත් වෙලා ඉපදෙන්නට වාසනාව ලැබුණ කියලා සංසාරේ. අවසානයේ නිවන් අවබෝධයේ දක්වාම ඒ මල් රේණු පූජා කිරීමේ මහා පින උපනිශ්‍රය වෙලා තිබෙනවා. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ. මේ තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ තිනසුලක කියන හාමුදුරුව, තිනසුලක කියන ස්වාමින් වහන්සේ බෝලිද්ද මල් පුදා, ඉතාම ලස්සන මල් වර්ගයක් බෝලිද්ද මල් බුදුරජාණන් වහන්සේට, විපස්සී බුදුරජාණන් වහන්සේට පූජා කරලා මහා ආනිසංසයක් ලබාගෙන තිබෙනවා. 25 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදෙන්න වාසනාව ලැබිලා තිබෙනවා. ඒ වගේම පින්වතුනි, 75 වතාවක් සක්විති රජ සම්පන්න බවට පත් වෙන්න අවස්ථාව ලැබිලා තිනවා. අවසානයේ කෙලෙසුන් නසා මහා නිවන් සම්පත් ලබා ගන්නට මහා පිටුවහලක් බවට පත් වුණා ඒ සුවඳ මල් වියන් පූජා කිරීමේ අනුභවයේ. ඔබේ ජීවිතේනුත් මේ ආදී වශයෙන් බොහෝ අවස්ථාවල මේ උතුම් පින්කම්වලට සහභාගි වෙලා ඇති. එහෙම නැත්නම් ඔබේ දායකත්වයේ ඇතුව ඔබ විසින්ම බුදුගුණ සිහිපත් කරලා මේ උතුම් පින්කම් සිදු කරල ඇති. එනිසා ඔබ ඒ සිදු කරපු පින්කම පින්වතුනි සංසාරයට මහා බලයක්, මහා ශක්තියක් බවට පත් වෙනවා. සිත ශ්‍රේෂ්ඨ කරගෙන, සකස් කරගත් මනස පෙරටු කරගෙන ඔබ ඒ උතුම් පින්කම සිදු කරන්න. එවිට ආනිසංස ඔබට ලැබෙනවා. සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක්, තැතිගම්මක්, ලොමුදැහැ ගැනීමක්, සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සෛනයේ වැතිර සිටින මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබුවහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවටපත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්න.